0: සුබ උදෑසනක්. වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාතික වාර්තා තිබෙන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක්

සුබම සුබ උදෑසනක් පුංචි යාළුවන්ට. ඔන්න අදත් ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. මන් දන්නව හැමදෑම උදේ 6ට ඔයා මාව අහන්න එනවා කියලා. එහෙනම් ඉතින් අදත් ඔයාට දැනගන්න, ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. උදේ 7 වෙනකන් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මේ පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: ජීවිතයට එක දොරක් වැසෙද්දී තව දොරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසුතැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුංචි පොඩිත්ත දන්නවාද මේ ලෝකෙ ඉන්න හැමෝටම මොකක්ම හරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම දක්ෂ පොඩිත්තන්ට තමයි විසේකාර පොඩ විශේෂාංගය අපි වෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතා මේ පැත්තට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු ඍතුකී චන්ද්‍රසේන.
1: මට

හරිම ලස්සනයි. ඔයා කොහොමද ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්නේ? හරිම සරලයි. 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, එහෙම නැත්නම් කතාවක් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට තියෙන්නේ ඔයාගේ නිර්මාණය අපිට එවන්න මෙන්න මේ ලිපිනයට. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිනයට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න.

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තියෙන්න එපා.
8: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
7: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
8: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බැනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
7: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න.
8: මංකෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
7: ඒ විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
8: ඔක්කොම තියෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
6: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙන ගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදියට පටන් ගන්නේ ඕගොල්ලෝ ආසාවෙන් අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
10: Apple.
11: Ringo. Apple.
10: Dodan.
11: Mikan. Mandarin.
10: Peach.
11: Momo. Peach.
10: Midi.
11: Budo. Grapes.
10: Strawberry.
11: Ichigo. Strawberry.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක
4: මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
1: welcome show කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema udeyata the welcome show
4: anugrahaya
5: wartawa tika wartha kabini koti yate

0: පින් මේ පින්බර පොසොන් කාලදී පුංචිවාල දකින දේවල් පොසොන් උත්සවේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: 89.1 89.3 Supreme Radio.

ඔන්න විදිර තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගිය උදෑසන ඉවර වෙන්නේ. හෙටත් අනිවාරෙන් උදේ හයවෙද්දි ඔයා එන්න ඕනේ මාව අහන්න. එතකන් අම්මල කියන දේවල් අහලා ගුරුවරු කියන දේවල් අහලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්න. ඔයාට සුබම සුබ දවසක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: You're listening to the Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න

0: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Bobby Attorney Morning Show Guys. The Welcome Show.
1: වෙලා උදේ 7යි විනාඩි 8යි සුබ දවසක් හැමෝටම සුබ දවසක් ශාමරයි බොන්
2: අයබෝන් සුබ දවසක් සුබ දවසක්
1: අද ජුනි මාසේ 17 වෙනිදා බදාද ජුනි මාසේ 17 වෙනිදා තැවිලා තියෙන ශාමර
2: ඒකනේ කාලේ යනවා ඉතින්
1: ඒකනේ කාලේ යනවා කොබලන් කේන්දෙන් දින්නේ උදේ පාන්දර නැගිටලා අයියෝ අදත් නැගිටන්න කියලා කේන්දෙන් දින්නේ නෑනේ කේන්දෙන් එහෙම ඉන්න බාහිරද කේන්දිය තියාගෙන හරි කමක් නෑ අර කේන්දිය අනිත් අයට පෙන්වන්න නැතුව ඒ කේන්දිය අනිත් අයගෙන් පිට කරන්න නැතුව අද දවස පටන් ගන්න එහෙම පිට කරන්න නැතුව පටන් ගත්තොත් එහෙම ඔයාලට දවසම සුබ කරගන්න පුළුවන්කම ලැබෙයි මොකද ඉතින් ඔයා උදේ පාන්දර කේන්දිය පිට කරගන්න පටන් ගන්නවා කියලා කියන්නේම අනිත් අය උදේ ඉඳන්ම ඔයත් එක්ක පොඩ්ඩක් තරහින් ඉන්නවා කියන එක තමයි ඉතින්
2: අනිවාර්යයෙන්ම
1: ඒ නිසා අද දවසේ හොඳ හුස්මක් ගන්න නෑ නෑ මම මගේ වැරටික් කරගන්නේ හරි පරිස්සමට මම එහෙම කාත් එක්කවත් ප්‍රශ්න ඇති කරගන්නේ මොන දේ වුණත් මම මගේ සැලසීම නැති කරගන්නේ මොකද ඔය හැමදේම කේන්දිය වැඩි කරගත්ත වුණත් මොකක් වුණත් අන්තිමේදී නැති වෙන්නේ අපේ සැලසීමනි චාමර. ඉතින් ඒ නිසා අපේ සැලසීම නැති කරගන්න නැතුව අද දවසේදී වැඩ ටික මම කරගන්නවා කියන අදිශ්‍රාණයේ හිතේ තියාගෙන දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද අපි ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ලෑස්ති.
2: සැනසෙනවද වෙනසෙනවද කියන එක ඉතින් අපි තේරුම් ගන්න ඕනේ නේද? අපේ ක්‍රියාකලාපයත් එක තමයි ඒක තීරණය වෙන්නේ.
1: ඔව්.
2: ඒක නිසා මිතින් ඕනවට වඩා ඕනිම දෙයක් ඔලුවට ගන්න ඕනේ නෑ මේ උදේ පාන්දරනේ. සාමාන්‍ය විදිහට ඉතින් දවස පටන් ගමු වෙන දෙයක් වෙයි.
1: ඔව්.
2: එච්චරයි නේද? වෙන දෙයක් වුණොත් ඉතින් හැම දෙයකටම මුණ දෙන්න අපිට ශක්තිය තියෙනවා කියලා හිතාගෙන ඉතින් ඉස්සරහට යන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔයාලන් ඉන්නවා. මතක තියාගන්න ටිකට් ගන්න වැඩි වැඩියෙන් කෝටි ගණක දිනුම අවස්ථාව යාට උදා කරලා දෙන්න සූදානමෙන් ඉන්නවා.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරක් නෙමෙයි අපිත් එක්ක මේ ගමන යන්න මෙල්වා GI පයිප්ස් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලට විශ්වාසයෙන් මෙල්වා GI බට මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා.
2: ඒ විතරක් නෙමෙයි ඉතින් වේදනා කැක්කුම් ඔළුවේ කැක්කුම නේද? ඔය සම් ප්‍රතික්ෂාව හැම දෙයකටම ඉතින් මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න.
1: මේ දවස්වල නැතුවම බැරි කෙනානේ. ඒකන මතක් කරන ගමන් එහෙනම් අපි ලෑස්තියි ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එක ලස්සනම සින්දුවකින් පටන් ගත්තේ. තවත් ලස්සනම සින්දුවකින් අපි කතාව ඉවර කරලා පටන් ගන්න.
2: එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම මං චාමර.
1: මම නිපුනිකා. උදේ 10 වෙනකන් දිගටම ඉන්න TikTok live එකත් අපි

0: ජීවිතයට එක දොරක් වැසෙද්දී තව දොරක් විවෘත වෙනවා. වැසෙන දොර ගැන සිතමින් පසුතැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රහී සුබ දවසක්. සිහි නැතිනම් ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්නේ සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක 3ට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනම් සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
6: මෙන්ටෝල් හිස රතය උන සෙන් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙන්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේලේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය, කසාකල ක්‍රීම් සුප, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පුල.
6: මෙන්ටෝල් හිස රතය උන සෙන් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙන්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න, බස් එක යන්න හදන්නේ.
9: මල්ලී, කොරෝනා ගන්න ටිකට් ටිකක් දෙන්න ප්ලීස්.
10: මේ අපිට නම් සෙකන්ඩ් දෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂු විදියට.
9: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට්.
11: පිටරට උදවිය මයි හිතේ. අනේ මල්ලී, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
9: අයියා, මේ සිල්වීම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න, හරිද?
8: හරි හරි, ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
12: මොන මෙතනකොට

0: මන්
1: හදන ඇසට හසරල් පළඳයි ආදරේ නිම්නති නිම්නති නිම්නති
2: නිම්නති අභිමන්
1: අභිමන් මට වචනයක් තුනක්
2: නෑ නම්නති වල එක්ක නොකර ඉන්න ඕන ඉතින් පාන
1: හරි හරි මම වචනේ කියාගෙන ආව අන්තිම වාක්‍ය කියාගෙන ආව අන්තිම වචන පොඩ්ඩක් අමතකුණා ඒකෙන් මම ඔයාලගේ උදව්ව ඉල්ලගත්තේ චාමර අද වහිනවලුද නේ
2: වහිනවා කියලා තමයි අදත් කියලා තියෙන්නේ වෙනසක් නෑ ඉතින්
1: ඔව් වෙනසක් නෑ
2: වාස්තාහිර සබරගමු වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක වල වැසිවාර කීපයක් ඇති වෙනවලු ඌව සහ නැගිනිර පළාත් වල ස්ථාන ස්වල්පයක පසොරු දෙකෙන් පමණ පසු වැසි ඇති වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ
1: අහහ
2: මධ්‍ය කඳුකරයේ බටහිර වැවන් ප්‍රදේශවල ඒ වගේම උතුරු උතුරු මැද උතුරු පළාත්වල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30ක 40ක තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා
1: තියෙනවා.
2: ඒක ලොකු වෙනසක් කියලා නෑ.
1: හා
2: ඔය විදිහට තමයි කාලගුණ අනාවැකියේ සඳහන් කරලා තියෙන්නේ අද දවසේදී.
1: කාලගුණ අනාවැකියේ මේ විදිහට සඳහන් කරාද ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියනවා. ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය කියනවා අදත් ඔයා ඔය වැස්සේ හරි එහෙම නැත්නම් වැරට යන ගමන් හරි ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් එකක් ගත්තොත් එහෙම අපි කවදාවත් ඔයාට ඒක වෙනසක් කරන්නේ නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම දෙනවා දීම කොහොම හරි දෙනවා. ඉතින් ඒකට NLB අද සම්පත ඔයාට ගන්න කියලා කියනවා. මහජන සම්පත දෙනුම් වාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගලප ගත්තොත් එහෙම රුපියල් 250,000ක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක් වගේම අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගි වගේම තවත් සෙසු ත්‍යාග ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අද සම්පත ලොතරැයි පත් හරහා.
2: ඉතින් වැඩි වැඩියෙන් ගන්න අද සම්පත ලොතරැය. හරි. අද වියදමට අද සම්පත ලොතරැය. වෙන විකල්ප නැහැ.
1: විකල්ප
2: නැහැ. අනිවාර්යෙන් ගන්න. ඔයාගේ දවසේ වියදම ඔයාට කරගෙන තවත් මුදල් ඉතිරි කරගන්නත් ඔයාට පුළුවන් කමක්
1: තියෙනවා. හරි.
2: ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනි කසාගල ග්‍රීන් සුපර් ගැන.
1: හරි.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් එකට යන්න ඕනි ඔයා සුපිරි වෙළඳ සල් ජාලයක අලුත්ම අත්දැකීම විඳින්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන හාල් සීනි වගේම පිටි පරිප්පු අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර බණ්ඩ වගේම ග්‍රොසරි අයිටම් හැමදේම දිවිනේ අඩු මිලට ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂම කාරණාව තමයි මෙයලා ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මෙයලා ඍජුවම තමයි ආනයනය කරන්නේ. ඒ නිසා මේ අතරමැදියන් ළඟට ගිහිල්ලා තැන් තැන් වලින් අරගෙන නෙමෙයි කීකින් හරි අහුලගෙන නෙමෙයි එන්නේ. විශ්වාසයේ කල්පවත් මේ වගේ තියෙන ප්‍රමිතිය, ඒ වගේම මිල සියල්ලක් මිතා සාධාරණ අපිට ලබා දෙනවා. ඒ නිසා ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් එකට යන්න ශාඛාවන් තියෙනවා දැනට මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මුල සහ ගම්පොල කියන ශාඛාවන් තියෙනවා. හරි තවත් ශාඛාවන් යොහුසුරුව දෙවිනේ බොහෝ නගරවල ආරම්භ කෙරෙමින් තමයි තියෙන්නේ. ළඟදීම ඔබේ නගරේටත් කසාගල ග්‍රීන් සුපර් එක එනවා. හරි බය වෙන්න දෙයක් නැහැ. ඉතින් පවුලේ ඈත් එක්ක සතුරුෙන් නිදහසින් ගිහිල්ලා ඉතින් සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳ ගන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා.
1: දැන් කසාගල ග්‍රීන් සුපර් දෙන්නේ අලුත්ම අත්දැකීමක් නේ චාමර. එතන හැමතිස්සෙම කියවුණා මේ ප්‍රමිතිය තියෙනවා කියලා. ප්‍රමිතින් තොර දේවල් දෙන්නේ නැහැ කියලා. අපි හැම තැනකම හැම වෙලාවකම හොයන්නේ ප්‍රමිතිය නේ චාමර. මොකද අපි දන්නවා දැන් ලංකාවට ආවට පස්සේ සමහර දේවල් වල ප්‍රමිතිය ඇත්තෙම නැහැ. එතකොට ප්‍රමිතිය තියෙන භාණ්ඩ ගන්න ගියාම සමහරුන්ට මේ ගණන් වැඩියෙන් දෙන්න වෙනවා. මොකද ඒවට අතනමැදිව වැඩි. එහෙම ප්‍රශ්න තියෙනවානේ. ඉතින් අතනමැදිව නැතුව ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ වල කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන් වගේම තමයි ඔයා හිතන්නේ වෙල්ඩින් වැඩ කරනවා කියලා. වෙල්ඩින් වැඩ කරනවා නම් ඔයාට ප්‍රමිතියෙන් යුක්තව හොඳම වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගත්තොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අරගෙන ඔයාගේ පෑස්සම් කරනවා කියලා කියන්නේම අනිවාර්යයෙන්ම ඒකේ සවි ශක්තිය හොඳයි කියන එක වගේම ඒක අර හැම වෙලාවකම දෙකඩ වෙන ඒවා ඒ වගේ ප්‍රශ්න නැහැ නේද?
2: දැන් සිංහල වැදගත් වලක් තියෙනවා පෑසුම් මොදි ඒ වගේ නේ අපි මේ කියන්නේ. අපි මේ කියනවා යකඩත් එක කරන ගනුදෙනුව නේද සරලවම කිව්වොත් එහෙම. ඉතින් ඔයාගේ ටිපු කිව්වාගේ ඔයාගේ කර්මාන්තය වෙන්න පුළුවන්, ඔයාගේ වෙල්ඩින් කරන වැඩපලේ වෙන්න පුළුවන්. තාමත් ඔයා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ දුම් විමෝචනය වැඩි, බලශක්ති කාර්යක්ෂමතාවය අඩුයි. මේ සියල්ලකටම විසඳුම තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. අවම ලෝබර, අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාව ඉතා ඉහලින් තියාගන්න පුළුවන්කමක් තියෙනවා මෙල්වා වෙළඳින ඉලෙක්ට්‍රෝඩ ගන්න ඕන නම්. ඒ වගේම තමයි SLS සහතික කළ පළමු වෙළඳින ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින ඉලෙක්ට්‍රෝඩ. අරන් බලන්න ඉතින් මෙල්වා නාමයේ තියෙනවා කියන්නේ ඉතින් අය විශ්වාසයේ සම්බන්ධයෙන් අබමල් රේණුකොත් අහිතක් හිතාගන්න නැත්නම් සැකයක් තියාගන්න ඕනේ නැහැ.
1: සැක තියාගන්න ඕනේ. කොහොමත් චාමර සැකය කියලා කියන්නේ හෙසරදයක්නේ. ඔය හෙසරදේ ඉතින් ආවට පස්සේ ආපහු ඕක අඩු කරනවා බොරු. මොකද ඉතින් සැකේ නිසා හටගන්න හෙසරදය මේ අඩු වෙන්නේ ඉතින් සැකේ දුර්වලා ගියාට පස්සේ තමයි. හැබැයි ඔය වසංගත නිසා මේ ඇති වෙන ඔලුව කැක්කුම් මෙහෙම තියෙනවානේ, ඔලුව කැක්කුම් ඇඟපත වේදනාව උන්න ඔය දේවල් ටික අඩු කරගන්න පුළුවන් මෙල්ඩෝල් බිව්වොත්නම්.
2: අනිවාර්යෙන් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මහා කිලෝ ගණන් බර නෑනේ. ඔය බෑග් වල දාගෙන යන්නේ ඕනි දෙයි එපා දෙයි නේද? සමහර සැලුන් එකක්ම දාන යනවා මේ බෑග් එකේ.
1: සමහර ගෑල්ලමගේ බෑග් එකක් ගත්තොත් සමහර ගෑල්ලමගේ බෑග්ගෙන් ඕන දෙයක් ගන්න පුළුවන්. ඊතර කුසියත් සමහර කෙනාට ගෑල්ලමගේ බෑග්ගේ තියෙනවා. ඒ අතින් පිරිමි ළමයාගේ බෑග් එකක් ගත්තොත් එහෙම සමහර පිරිමි ළමයාගේ බෑග්ගෙන් එළියට එන්නෙම අඬු බඩු ඊට පස්සේ ආපහු මොනවාද තමනා දෙන්නේ පිරිමි ළමයාගේ බෑග් වලින් එළියට. මම දන්නේ ගොඩක් කාලවට ඔය නියං ඊට පස්සේ වැඩිපුර තියෙන යතුරු කෑලි ඒවනේ දෙන්නේ
2: වැඩිපුර.
1: ස්කෘප්පුනියන්. ඒව තමයි සාමාන්‍ය පිරිමි ළමයිගේ බෑග් වල වැඩිපුරම තියෙන්නේ. කොහොම වුණත් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ බෑග් එකේ පොඩි ඉඩක් ඇතිනේ. ඉතින් කොහේ හරි දාගන්න මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. මොකද මහන්සි වෙලා වැඩ කරන හැමෝටම වුණත් ඔෆිස් එකේ ඉන්න හැමෝටම වුණත් ඔෆිස් එකේ හිටගෙන මහන්සි වෙලා වැඩ කරන්න එකට කියන්නේ
2: බෑග් එක නම් පර්ස් එකේ මොනවද තියාගන්න පුළුවන්නේ.
1: ඕවානේ ඕන තැනක තියාගන්න. මොකද ඉතින් මෙල්ඩෝල් කාඩ් එක බර නෑනේ. එනිසා මෙල්ඩෝල් තියාගන්නවා ටිකමත් සහනෙ ලබා ගන්න පුළුවන්. මේක පැරසිටමෝල් විශේෂයක් කියන එකත් මතක් කරන්න ගවන් අපි සින්දුවකට යමුනේ.
2: එළඟ ඉතින් දිගටම එකතුලා ඉන්නද වෙල්කම් ෂෝ සමග අපි ඉන්නවා උදේ 10 වෙනකන් මේ පැත්තේ.

0: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලා ලිහම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙති දන්න කියන GI box bar.
4: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩු මිලට ගත හැකි නවතම සුපිරි විලෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාදම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තනක් නෑනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන්න තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ

වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රෙන් නයිට් සති නිතිකපල රාත්‍රී 7ට අනුග්‍රහය එන්න

0: උදේ 7යි විනාඩිය 37යි දැන් වෙලාව. අපි අද ලෑස්ති වෙන්නේ අද පුවත්පත් සිරස්තල මොනවද කියලා බලන්න. අපි මුලින්ම අවධානය යොමු කරන්න ලෑස්ති වෙන්නේ ලංකාදීප පුවත්පතට.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා පාස්කුදයා ප්‍රහාරය සම්බන්ධයෙන්. අත්තරන්ගොඩට ගන්න එපා, ගෝටාගෙන් ඇපල් උසාවියට පෙත්සමක් කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. පාස්කුරිදා ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චැනල් ෆෝන් ආලිකාවේ හෙළිදරව් තොරතුරු මත තමන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්තරන්ගොඩගෙන රැඳවුම් නියෝගයක් යටතේ තබා ගැනීම වලකාලන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ රීඩ් පෙට් සමක් ගොනු කරලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: අත්තරන්ගොඩ ගන්න එපා කියලා තමයි තුමා කියන්නේ. ඇමති බංගලා 25ක් අවුරුදු දෙකක්ම වහලා සමහර බංගලා ආයෝජන ව්‍යාපෘතිවලට ගන්න බෑ. ජනපති මන්දිර ගැන තීරණයක් නැහැ. කොළඹ විශේෂ පහසුකම් සහිත දැවැන්ත ඇමති බංගලා 25ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකක පමණ කාලයක් තිස්සේ වසාදමායතයි වාර්තා වෙනවලු. කිව්වේ ඉතින් මේවා ආයෝජන ව්‍යාපෘතිවලට යොදවනවා කියලා තමයි කිව්වේ නා.
0: ඒ කියන ආයෝජන වලට දැන් ගන්නත් බෑ.
1: ආයෝජන වලට ගන්න බෑ කියලා තමයි කියලා තියෙනවා කියලා කියන්නේ. දැන් වැඩකුත් නැති ඉස්සර සමහර හිටපු අය වැඩකුත් නැති වගේ නේද? යුද්ධය නැවතීමත් එක්ක බොරතෙල් මිල ඩොලර් 82ට බසී කියලා ලංකාදීපයේ වාර්තා කරනවා. ඒ වගේම ගල්ලඟුරු අවුල සොයන්න ජනපති කොමිසම නොරච්චෝලයට යනවලු. ගිහිල්ලම තමයි හොයලා බලනවා කියලා කියලා තියෙන්නේ. සලේ බලන්න නීතිඥවරයාට සෑම බදාදාම අවසර, බිරියට, පුතාට, දුවටත් රෝගියා බැලීමට ඉඩ. ඉතින් මේ සම්බන්ධයෙන් ඕන ඉල්ලීමක් කරලා තිබුණා විශේෂම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දෙන්න කියලා. ඒ අවසරය ලබා දීලා තියෙනවා. යෝෂිතගේ පෙත්සමේ විභාගයේ අවසන් නියෝගය එන මාස 3 වෙනිදා ලබා දෙනවා කියලා තේ අතරතුරේ කියලා තියෙනවා. බ්‍රිතාන්‍ය දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙනවලු.
0: අපේ ඉතින් තහනම් කරලා තේ මම්බල බට්ටික්ක වගේ ඉවරයි Java.
1: අපේ වැඩි හිටියොත් තමයි තහනම් කරන්න වෙන්නේ නේද?
0: එහෙම තමයි කරන්න වෙන්නේ. මොකද දැන් Facebook එක හරි එහෙම නැත්නම් TikTok එක හරි දාලා දුන්නාම පස්සේ පොඩි දරුවන්ට කේකේව බලන්න දුන්නට පස්සේ දරුවට කිට හිමින් සිරේ මේ බට්ටික් කවා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද දරුවෝ දන්නවා ස්ක්‍රෝල් කර කර ටග් ගාලා මේ වීඩියෝස් ටික මොනවාද කියලා බලන්න. අපිට වඩා තාක්ෂණ සම්බන්ධයෙන් යාළ දැන් අප්ඩේට් නේ. ඉතින් එතකොට යාළට බලන්න පුළුවන්. අපේ රටේ හොම කරත් එහෙම ඉතින් බට්ටික තමයි කවා ගන්න බැරි වෙන්නේ ළමයි කෙට්ටු වෙලා ඉදින්.
1: ලෝකේ දියුණු රටවල් විවිධ කරුණු කාරණා මත විවිධ වයස් සීමාවන්ට විවිධ නිර්ණායක මත බොහෝ තැන්වල තහනම් කරලා තියෙන ඕස්ට්‍රේලියාව වගේ රටවල, ඒ වගේම කැනඩාව අපි දැකමේ පහුගිය කාල සීමාවන් තුල, ඒ වගේ විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා. EPF ETF දෙකම ඒකාබද්ධ පාලනයට සොයා බලන්න ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක්, සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්්‍යතා පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිව්වා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතා හොඳ වැඩපිළිවෙලක්. නැත්තම් මේ දෙකට යන්නුරු නිකන් නේද? උතුර දකුණට වගේ යන්නුනේ මේ දෙකේ වැඩේ කරගන්නනේ. එක තැනක ඕක තිබ්බන හරි ලේසි වැඩි.
0: ඔව් ඉතින්
1: හැමෝටම ඉක්මනට මේ කමිටු වාර්තාව දෙන්න හේද බයිද නේද?
0: කමිටු වාර්තාව හැබැයි කියන්න එපා බෑ අමාරුයි කියලා. හොඳයි. ඕකේ අපි කැමති මේ කරගන්න පුළුවන් කියලා කියන එක තියෙන එක.
1: ඕ නියම් බලවේග තියෙනවා වගේ නිකන් කියනවන්න සමහර ලාට නේද? එහෙම කියන්න එපා. ඉතින් මොකක් හරි වැඩපිළිවෙලක් හදලා අපිට සහයෝගයක් ලබා දෙන්න ඉතින් මේ සම්බන්ධයෙන්.
0: ඊට පස්සේ අපි යන ලෑස්ති වෙන්නේ දිනමෙන පුවත්පතට. දිනමෙන පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට තියෙන්නේ පාස්කු දින ප්‍රහාරයට අල්ලන්න එපා ගෝඨාභයගෙන් පෙත්සමක් කියලා තමයි ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ. ඒ වගේම තමයි මුදල් විශුද්ධ කරන නඩුව යෝෂිතගේ පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව ජුරි 3 වෙනිදා කියලාත් දිනමෙන පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම තමයි හෝමස් මුහුදට සේවා ගාස්තුවක් ඇමරිකාවේ පෙට්‍රල් මිල අඩුවන්නේ 2027.
1: කිලෝවක පිරිවැය 90 ස්ථාවර මිල තීන්දුව කරන සූත්‍රය මොකද්ද? අපි දන්නේ නැහැ ඉතින් නේද? කාගෙන්ද තන්නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් අහපුවා උත්තර දෙන්න ඕනේ ඕකේ.
0: ඒ කියන්නේ කියන්න ඕනේ අපි ඒක තේරෙන්නේ.
1: ගොවියන් ඉතින් වීටික විකුණ ගන්න විදිහක් නැතුව තමයි ඉන්නේ. මෙහෙන් පාරිභෝගිකයන්ට හාල් මිල තාම අඩු වෙලා නැහැ. හැබැයි ගොවියන්ගේ වී මිල දවසින් දවස අඩු වෙනවා.
0: ඔව්.
1: මේ සූත්‍රය මොකද්ද කියලා ගොවියෝ දන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න ගොඩයි ගොවියන්.
0: දැන් පහුගිය දවස් ටික කිසිම කතා බහක් නැතුව තිබ්බ ජමරාපහ පාරක් අපුවත් සිරස්තල අතර තියෙනවා. පල්ලෙගම හේමරතන හිමියෝ DNA පරීක්ෂාවකට කියලත් ඒ පුවත් සිරස්තලත් එක්කම තවත් තියෙනවා. මම හිතන අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක් දැනුම් දීලා තියෙනවා නේද?
1: ඔව්. අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක්ම තියෙනවා දැනුම්
0: දීලා.
1: EPF ETF සම්බන්ධයෙන් කතාවත් සඳහන් කරලා තියෙනවා. ඒකාබද්ධ කිරීමේ ශක්තිය කමිටුවක්. ඒ වගේම දීප්තිව ආපදාවට ලක් වූවන්ට ADB අමතර ඇමරිකානු ඩොලර් මිලියන 200ක්, ඒ කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අමතරව දෙනවලු. හොඳේ ලබා දුන්නේවට අමතරව බේස්ලයින් පාරේ අනවසර පදිංචිකරුවන්ට සරසවි උයනෙන් නිවාස. හොඳයි තින්නේ. යන්න බෑ කියලා දන්නේ මෙච්චර පහසුකම් ලබා දීලා තියෙන නේද? සමහරු යන්නෙම නැන්නේ කොච්චර යන්න කිව්වත්. කැලණි වැලි පාර ඉදින් කණේ වැලි ගෑවෙනවා සමහරවට නේද? ඒ පාර යනකොට එහෙමත් නේද? සමහර කෝච්චි
0: හොඳම දේ සලේ දන්න තුරුතුරු කීමයි කියලා ඇමති නලින්ද ජයතිස්ස මහත්මයා ඔන්න සඳහන් කළා තියෙනවා.
1: හා.
0: ඒකනේ අනේ ඔයගේ දන්න දේ කියලා එන්න අනේ ඔන්න ඔහේ.
1: ඔව් ඉතින් ලෙඩ කීකින් නැතුව නේද? දන්න දේ කිව්වනම් ඉතින් හරීති. අපි අධිකරණයට අපහාස කළේ නැහැ කියලා යතරතුරේ විපක්ෂය කියලා තියෙනවා. සුගීෂ්වර මහත්තයා තමයි කියලා තියන්නේ සම්බන්ධයෙන්. ඒ වගේම අනතුරු සම්බන්ධිත වාර්තා කළා තියෙනවා. විටින් විට ගල්ලංගිරු අක්‍රමිකතා සොයන්න කොමිසම නොරොච්චෝලේට යන පුවතත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කළා තියෙනවා. අල්ලස් කොමිසම ගමට යනවලු. ගමට යන්නේ කවුරු අල්ලන්නද කියලා අපි දන්නේ නැහැ. ගමට යන්නේ කවුරුත් අල්ලන්න නෙවෙයි, අල්ලන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න තමයි යන්නේ. අලුතින් කාර්යාල 23ක් රටපුරා ආරම්භ කරනවලු තෝරාගත්ත ප්‍රාදේශීය මට්ටමින්.
0: ඉතින්
1: ඒක ආරම්භ කරන්න ඕන. මොකද ඒ තරමටම අල්ලස් දූෂණය කියන එක මේ ලංකාවේ ඉහවහ ගිහිල්ලා තියෙන්නේ නේද? ඒක නිසා අනිවාර්යෙන් මේවට තද නීති දාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ නැති කරන්න වෙනවා. පොඩි තැනේ සිට මහ තැන දක්වා ගොඩක් තැන්වල තියෙන්නේ අල්ලස් දූෂණය, මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නැති කරන්න හොඳින් හෝ නරකින් හෝ මේක නැති කරන්න වෙනවා. නැත්නම් රටකට ඉස්සරහට යන්න බෑ මෙහෙම.
0: අනිවාර්යයෙන් මේක කරන්න වෙනවා. මොකද අල්ලස දූෂණේ විතරක් නෙමෙයි ජාමර, අපි පිරිසිදුකම දන්නේ නැහැ නේ සමහර තැන්වලදී. පිරිසිදුකම දන්නේ නැහැ, පිළිවෙලට ඉන්න දන්නේ නැහැ. ඔය ටික ඔක්කොම කරගත්තාම පස්සේ කොහොමද ඉතින් ඔය වගේ දේවල් ටික වෙනවා තමයි. මොකද තැනකට ගියාම පස්සේ ඒක පිරිසිදුව තියාගන්න දන්නේ නැහැ, පිළිවෙලකට ඉන්න දන්නේ නැහැ. ඊට පස්සේ තැනකට ගියාම පස්සේ නීති මේ විදිහට හරි පිළිවෙලකට අපි කරගන්න දන්නේ නැහැ. පොලිමක හරියට අපිට ඉන්න බෑ, පොලිම පැරලා යන්න උත්සාහ කරනවා. ඉතින් ඔය වගේ ගොඩාක් තැන්වල ගොඩාක් දේවල් වෙනස් වෙන්න ඕනේ. හැම දෙයක්ම වෙනස් වුණාට පස්සේ තමයි ඉතින් අපිට අපේ වැඩේ, කියන ලස්සන ලංකාවක්, පිරිවර ලංකාවක් විදිහට ජපානය ඉස්සරහට යනවා වගේ, සිංගප්පූරය ඉස්සරහට යනවා වගේ අපිටත් යන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: ඔව් දැන් පිළිවෙල බලන්න අල්ලස් කොමිසම නම් එන්නේ නැහැ නේද?
0: ඔව් අල්ලස් කොමිසම
1: වෙන වෙනද අපිට වෙනව හදන්නේ. ඔය නිපු හදන්න ඕනේ ඉතින් අපේ පාසල් කාලේ නේද?
0: අනේ ඒක තමයි කියන්නේ.
1: කියන්නේ විනය හදන්න ඕනේ මිනිස්සුන්ගේ. ඉතින් කොච්චර අපි මේ වයසට ගියාට පස්සේ ඕ හදන්න බෑ ඉතින්.
0: මුල්ලේ ඉඳන්ම හැමදේම හදනවා නම් චාමර අල්ලස් කොමිසම් ওই විදියට වැඩිපුරම හැමතැනකම දාන්න උමනා වෙන්නේ නැහැ. මොකද ඉතින් එතකොට මිනිස්සු පිළිවෙල දන්නවනේ චාමර, යන්න ඕනේ කොහොමද, අපේ සමාජයේ ඉන්න ඕනේ කොහොමද, හැසිරෙන්න ඕනේ කොහොමද, අපේ සමාජයේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද, නීති විරෝධී දේවල් මොනවාද?
1: අනිවාර්යයෙන්.
0: ඒ දේවල් ටික දැනගන්නවා නම් අපි අල්ලස් දෙන්න යන්නෙත් නැහැ, කිසිම දෙයක් වෙන්නෙත් නැහැ, අපි අනවශ්‍ය විදියට මුදල් වංචා කරන්නෙත් නැහැ.
1: ඉතින් පාසල් කාලෙදිම හැදෙන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවානේ. ගසට කැපුම ගස මුල පෑ දුමින් දැනේ කියලා තියෙනනේ නේද? ඒ නිසා ඉතින් මුලම තමයි පටන් ගන්න ඕනේ. මුල වැරදුනොත් ගස්වල අතු කඳු බාල වැඩක් නැහැ ඉතින් අය නේද?
0: ඒක ඇත්ත. එහෙනම් ඉතින් අපි එකත් එක්ක මේ ඇනලයිස් ටිකේට විරාමයකට අපිට ඉවරයි නේද?

0: සමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා කඩමි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තමනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්නෙ නැහැ.
3: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 උදේ 10ට

0: ශ්‍රේෂ්ඨදේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එදා මෙදා තොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: Eighty-nine point

0: වදමලවාගේලෝ වදමලවාගේ වදමලවාගේ කියලා තියෙනවා. සමහර අය කොහොමත් ඉතින් මල වද වෙනවා ශාවර වෙයි මොනවාද අපි ඔය ටිකට් එකේ වදනට පස්සේ. ඒ කියන්නේ කවදාවත් කතා කරපු ප්‍රතිගැට්ටුවේ එහෙම ඔය වදමල අනිත් පැත්තට හැරෙනවා.
1: පරාලන වෙනවා
0: ඊට පස්සේ. ඒ කියන්නේ ඉස්සර අපි මොකක් හරි කරොත් එහෙම අනේ අනේ පිස්සු දාන ওই මිනිස්සුත් එක්ක මේ ඕක කරන්න පිස්සුද අපිට පෑහෙන්නේ නැහැ කියලා කියනවානේ. ඉතින් ඒ කියන්නේ එහෙම ගියපු මිනිස්සුන්ට ටිකට් එකක් කෝටි ගාණකින් ඇදලා කිව්වට පස්සේ එහෙනම් ඉතින් අනිවාර්යෙන් පොඩ්ඩක් කේපැත්තේ රවුමද්දයක් යන්න වෙනවා කියලා සමහර අය කියනවා නේද? ඇහිලා තියෙනවා නේද? එහෙම කියනවා නම් එහෙම ඇහෙනවා නම් ඔය අනිවාර්යෙන්ම ගන්න ඕනේ NLB ධන නිධානයක්. මොකද ධන නිධානය ගන්නවා කියලා කියන්නේ ඔයාට පුළුවන් කෝටි ගාණක දෙනුම් මැදි ඔයාගේ කරගෙන කෝටිපතියෙක් වෙන්න. කෝටිපතියෙක්
1: අනිවාර්යෙන් මේ අවුරුද්දේ, කියන්නේ මේ මාසේ 29 වෙනිදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් බිහි කරන් කඳු උඩරට වාසනාවන්තයෙක් බිහි කරන්න පුළුවන් කමක් ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලයට. හරි, දැන් 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්, කෝටිපතියෙක් වෙන්න පුළුවන්, දස ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. මේ සුපුරුදු ත්‍යාගවලට අමතරව දැන් තවත් අවස්ථාවකට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාව වලට හිමි කරගන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයියෙන් තමයි මේ විශේෂ අවස්ථාවට ලැබෙන්නේ. සෑම ඉරිදාකම සන්ඩේ බෝනස් දීපනාව ඇතුළුව ඉතින් කෝටි ගණක දිනුම් අවස්ථාවට ලබා දෙනවා. දශක 6කට වැඩි කාලයක් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් ඒ වගේම රජයේ කබද අරමුදලටත් දායකත්වයේ සපයනවා ජාතික ලොතරැයි මණ්ඩලය. හීන හැබෑ කරගන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි පද වැඩි වැඩියෙන් ගන්න. වරදින් නැහැ, අනිවාර්යෙන් දිනුම් අවස්ථාවට තියනවා කියලා මතක තියාගන්න ඕනේ.
0: එහෙනම් ඉතින් අපි යන ලෑස්ති සින්දුවක් අහන්න. අකේ කරුයි දාගේ හිතත්.
1: අකේ කරුයි සමහර වෙලාවට.
0: සමහර වෙලාවට. හැබැයි තින් කොච්චර අකේ කරුණත් කීකරු කරගන්න ඕනේ සමහර වෙලාවට. හරිද?
1: බලමු
0: නේද?
1: බලමු.

0: අලුත් පැයක් වලා උදේ 8යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබලී කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තහනම් දහනිය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: asunnoveri tunne. Supreme Radio. Supreme Radio. Make super.
1: You're listening to The Welcome Show.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක

0: උදෑටයි විනාඩි 8යි දන් වෙලාව අපේ දෙවෙනි පැය මතක් කරන්න ඕනි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් යන ජාතිකලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
1: ඒ වගේම තමයි ඉතින් ඔයාලට මතක් කරන්න ඕනි මෙල්වා RB500 ගැන. විශ්වාසය සහතිකයි මෙල්වා නමින් ඉතින් ඔයාගේ ඉදිකිරීම සඳහා යොදාගෙන ශක්තිමත්ම වාහනේ කම්බි. හරි මෙල්වා ඉන්නවා අපිත් එක්ක. ඉතින් බොරතෙල් බැරල එක මිල ඩොලර් 80කින් විතර අඩු වෙලා තියෙනවා කියලා කියනවා. හිතා ගන්න අමාරුයිනේ.
0: ඒ කියන්නේ
1: හිතන්න උගුද කරන්නේ නේද ඩොලර් 80ක් දක්වා පහළට ආවා කියලා කියන්නේ. 80ේ සීමාවට වඩා පහළ ගයක් ගෙන තියෙන බව තමයි විදේශ වාර්තා කියලා තියෙන්නේ.
0: ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් වේද?
1: අපිට මොකක් හරි වෙදයක් වෙයි යන විදිහට මට හිතෙන්නේ. වාටේ හිතෙන්නේ නැද්ද මොකක් හරි වෙයි වගේ එකක්?
0: වැඩි වෙයි වගේ එකක්ද?
1: එහෙම එකක් නෙවෙයි ඉතින් මම කියන්නේ මම දන්නේ නැහැ ඉතින් දැන් කිව්වනේ. දොර තෙල් මිල වැඩි අඩු වුණත් ලෝක වෙළඳපොලේ වැඩි කරන අදහසක් තියාම නැහැ කියලා.
0: නැහැ කියලා.
1: ඔය අදහස එන්න පුළුවන් සමහර වෙලාවට. කමක් නැහැ ඉතින් තෙල් වැඩි කරත් ඉතින් නේද? දැන් ඉතින් අපි යන්න ඕනි ගමන් ටිකක් තියෙනවා ඒ ගමන් ටික යන්නත් එපා ඉතින් නේද පුළු පුළුවන් වෙලාවට. එසා අපි යන් ඉතින්
0: යනවද අපි
1: දැන්? හා
0: යා. එහෙම කියන්න ඕනේ. තේරෙනවද? මම මේ කල්පනා කරේ මොකද්ද මේ යන ගමන ගැන කතා කරන්න කියලා. එහෙනම් අපි යනවා රටවට ඇවිදින්න. Travel with Supreme. පොඩක් ගමන මේ ගමන් රටාව වර්ධින ඔයාවේ එකපාරට මම කන්ෆියුස් කරනවා.
1: අද අපි තවත් සුන්දර ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ට්‍රැවල් විත් සුප්‍රීම අපි යන්නේ මාතලේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයට.
0: මාතලේ
1: මේ කතාව සමහරවිට ඔයාලා අහලා නැතුව ඇති. මේක ටිකක් බොහෝ දෙනා අතර ජනප්‍රිය තැනක් නෙවෙයි. හැබැයි බලගත් හාස්කම් තියෙන තැනක් විදිහට තමයි මාතලේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය හඳුන්වන්නේ. විශේෂම කාරණා වෙන්නේ පත්තිනි දේවිය හා සම්බන්ධ කතා ප්‍රවෘත්තියක් මෙතන තියෙනවා නෙඹු. ඒ වගේම දරුපල සම්බන්ධයෙන් දරුපල ලබා ගැනීම සම්බන්ධයෙන් දෙනෝ දහහක් දෙනා යන තැනක් තමයි ඉතින් මේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය කියලා කියන්නේ. ඔයා මාතලේට ගිහිල්ලා යනවා නම් මාතලේ ඉඳන් නම්බුල්ල පාරයද්දි පලාපත්තුල හම් වෙනවා. පලාපත්තුල හම් දෙන වමට හැරිලා ඔයා යන්න ඕනේ මේ මාර්ගය යනකොට. ඒ කියන්නේ ඔය පල්ලේපොළ මාර්ගය යන්න ඕනේ ඔයා. ඉතින් ගියාට පස්සේ ඉතින් ඔයාට ආයෙත් වමට හැරිලා මාදිපොළ මාර්ගයට ටිකක් දුරට ගියාට පස්සේ මේ විහාර මේ දේවාලයට යන්න පුළුවන්කමක් තියෙනවා. නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත්කම් දක්වන මිතා මනස්කාන්ත පරිසරයක ඉතින් පිහිටලා තියෙන බලගතු හාස්කම් තියෙන තැනක් තමයි ඉතින් පත්තිනි දේවාලය අම්බොක්කේ පිහිටලා තියෙන්නේ. දැන් මෙතන විශේෂම කාරණා කීපයක් තියෙනවා ජනප්‍රවාදී. මෙතන ලිඛිත මූලාශ්‍රවල නිපුණ මෙහි ඉතිහාසය සම්බන්ධයෙන් හේ කරවුවේ කවුද සම්බන්ධයෙන් ලිඛිත මූලාශ්‍ර අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි ජනප්‍රවාද මත තමයි අපේ ඉතිහාසය අපි ගොඩනගාගෙන තියෙන්නේ. ඒ නිසා ජනප්‍රවාදයට අනුව අපි ඔය ඉතිහාසය අහලා තියෙනවානේ. පළමු ගජබා රජු දකුණු ඉන්දියාව ආක්‍රමණය කළා. ඒ ආක්‍රමණය කිරීමෙන් පසු එහි සිටපු සිරකරුවන් 20,000ක් පමණ රැගෙන පාත්‍ර ධාතුව සහ පත්තිනි දේවියගේ රන් සලඹ රැගෙන ලංකාවට ආවා කියලා අපි අහලා
0: තියෙනවා.
1: හරි. ඉන්පසුව වැද්දන් පිරිසක් විසින් මී කැඩීම සඳහා කැලෑවකට ගියාට පසුව මිල්ල ගසකදී පත්තිනි දෙවියන්ගේ සලඹ දිනනවා දැකලා තියෙනවා. ඉන්පසුව මේ ස්ථානය తాවකාලිකව දේවාලයක් බවට පත් කරගෙන මේ අය පුද පූජා පවත්වලා ඉඳලා තියෙනවා. කොමරි මේ දේවාල ටිකක් ක්‍රමයෙන් දියුණු කරගෙන තියෙනවා. ඉන්පසුව නිපු සඳහන් වෙන විදියට ඉතිහාසය තුලදී මේ හා සම්බන්ධව කටයුතු කරපු මේ සඳහා කැප වෙලා වැඩ කරපු කපු මහතුරුන්ගේ පවුලේ බොහෝ දෙනෙක් වසරින් වසර වගේ බොහෝ දෙනා ජීවිතක්ෂර පත්වලා තියෙනවා විවිධ හේතුන් මත. මේ කියන්නේ මෙහි තේවාවට කැපවෙච්ච මිනිස්සු. මේ හේතු කොටගෙන එක් ගම මහතෙකුට පෙනිලා තියෙනවා සිහිනෙන් වෙන තැනකට මේ පත්තිනි කලඹ අරගෙන යන්න කියලා. ඒ අනුව මෙය ගම්වාසීන්ට සැලකරලා මේ ගම තමයි මිල්ලනිය කියන ගම. මේ ගමේ තිබුණු මේ පත්තිනි දේවාලය ගම්මු ඊට පස්සේ තවත් තැනකට රැන් යන්න ඕනේ කියලා කතිකා කරගෙන මේ අම්බොක්ක කියන ප්‍රදේශයට මාතලේම අම්බොක්ක කියන ප්‍රදේශයට රැගෙන එන්න ඕනේ කියලා තීරණය කරනවා. යනවා දැන් හරි තීරණය කරලා තියෙන්නේ පෙරහැරකින් පත්තිනි දෙවියන්ගේ දේවහලඹ අරගෙන යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඉන්දවස් පසුව පෙරහැරකින් මිල්ලනිය සිට අම්බොක්ක දක්වා මිල්ලනිය ගමේ පිරිස පෙරහැරේ ඇවිල්ලා තියෙනවා. මේක බාරගන්න අම්බුක්ක ප්‍රදේශයේ හිටපු ජනතාවත් පෙරහැරකින් ගිහිල්ලා තියෙනවා. මේ පෙරහැරකින් යද්දී පෙරහැර එකට හඹුණු තැන, ඒ කියන්නේ දෙපිරිසම එකට හඹුණු තැනත් තාමත් ගම් විදිහට නම් කරලා තියෙනුයි නම් වලින්. මේ කට්ටිය එකට හඹුණු තැන හම්බාතොට විතර තමයි හඳුන්වන්නේ.
0: හම්බාතොට
1: කියලා. ඒ ළඟ තිබුණු වෙල්ලෑය මුගුණ වෙල කියලා තමයි අදරත් හඳුන්වන්නේ. මුගුණ වෙල කියලා තමයි අදරත් හඳුන්වන්නේ. එතකොට ඔය මිල්ලවාන කියන ගම්මේ වැසියන් තමයි මේ විදිහට යන්නේ. අම්බොක්ක කියන මේ ගම්මේ වැසියන් ඇවිල්ලා දෙගල්ල එකට හමු වුණු තැන තමයි මේ විදිහට නම් කරන්නේ. කොහොම හරි ඉන්පසුව අලංකාර දේව මන්දිරයක් තමලා පත්තින දෙවියන්ගේ මේ දේව හලඹ මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. මේ තමයි ජනප්‍රවාදයේ කතාව. ඉන්පසුව මේක වලගම්බාවන්ගේ ඉතිහාසයටත් ඈඳෙන කතාවක් වෙලා තියෙනවා. සඳහන් කරන විදිහට ජනප්‍රවාදයේ වලගම්බාවන් සැඟව සිටින මාතලේ ප්‍රදේශ ගොඩක් තැන්වල ඔය සැඟව සිටියේදී වලගම්බාවන් මේ ස්ථානයට ඇවිල්ලා බාරයක් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පසුව තවත් ජනප්‍රවාදයක් සඳහන් වෙනවා. දඹදෙන යුගයේදී රජකම් කළ නිර්නාමික රජ කෙනෙක් මේ දේවාලය කරවූ බවට සඳහන් කරනවා. කොහොම වුණත් නුවර යුගයේ ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ තාක්ෂණයක් මේ විහාරයේ අපිට මේ පත්තිනි දේවාලය දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලී කැටයම් තියෙනවා. ඒ වගේම ගල් කණුවල කැටයම් බලා ගන්න පුළුවන්. ඒ වගේම පැරණි සිංහල වහල ක්‍රමය තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඉතාම පැරණි ගලින් නිම කරපු ගල් කණුවලින් නිම කරපු අම්බලමක් මේ ස්ථානයේ දැක බලා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. හරි. ඒක නිසා ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට මාතලේ යවට ඔය ප්‍රදේශවල ඉන්න ජනතාව විශේෂයෙන් උඩරට ජනතාව නම් බොහෝ දෙනෙක් දන්න හඳුනන හාස්කම් තියෙන තැනක් විදිහට තමයි මාතලේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය හඳුන්වන්නේ. කොච්චර බලගතුද කියනවා නම් මහනුවර ඇසල පෙරහැරටත් මෙහි කපු මහතා සම්බන්ධ වෙනවා. ඒ තරම් බලගතු සහ නුවර කලා විශේෂම මේ මාතලේ ප්‍රදේශයේ සහ උඩරට ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ තැනක් තමයි ඉතින් අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය. ගියොත් අනිවාර්යෙන් යන්න කුරුණෑගල පැත්තෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්.
0: එහෙනම් ඉතින් අපි කතාවත් එක්කම කෙටි විරාමයකට යන ලෑස්ති. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්නවා.

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට.
1: ජීවිතයට එක දරක් වැසෙද්දී තව දරක් විවෘත වෙනවා. වැසනු දොර ගැන සිතමින් පසු තැවුණොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහි සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සර්වේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
7: අයිවා, මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
6: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. අටයි විනාඩි 29යි දැන් වෙලාව. මතක් කරන්න ඕනේ NLB ධන නිධානය ගැන. මොකද ඔබ කෝටිපතියෙක් කරන්න බලාගෙන NLB ධන නිධානයේ ඉන්නෝ. ඉතින් ඔයාලට රුපියල් 40යි වියදම් කරන්න තියෙන්නේ. 40ක් වියදම් කරලා කෝටි ගානක දෙනු මැදින් ඔයාලට ගන්න පුළුවන්කම තියෙන විශේෂම දේ වෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනිදා ඔන්න කන්ද උඩරට කෙනෙක්ට රුපියල් කෝටි 12.4ක සුපිරි ත්‍යාගයක් හම්බුණා චාව.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් හිතන්නකෝ කන්ද උඩරට එහෙම හම්බෙනවා නම් අපිට කොහොම හම්බෙයිද කියලා.
1: වා ඉන්නේ කන්ද උඩරටද පාත දුම්බරද නේද? කොහෙද වැඩන්නේ? ගිරුව අපත්වයේද වැඩන්නේ? ලංකාවේ කොහේ හිටියත් ඔයාලට ඉතින් කෝටි ගණක දිනුම් අවස්ථා ලබා දෙනවා ධර්ණි දහනේ ලොතරැයි. ඒ නිසා විශ්වාසයෙන් ගන්න. මොකද මේ සුපුරුදු තෑගි කියන්නේ කෝටිපතියෙකු විසලක්ෂපතියෙකු දසලක්ෂපතියෙකු කරවන ගමන්. දැන් වට තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සෑම සඳුදා ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව ඔයාට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඒක නිසා වැඩි වැඩියෙන් ගන්න කියලා මතක් කරන්න. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි. මොකද දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය මේ මුදල් රජයේ කබද අරමුදලට ලබා දෙනවා. ඒ නිසා අපේ රටේ ආර්ථිකය සහ අපේ සමාජයේ අපේ රාජ්‍ය සමයි මේකෙන් ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒක නිසා විශ්වාසයෙන් යුතු අනිවාර්යෙන් ධන නිධානයේ ලොතරැයිපත් ගන්න. කෝටි ගානක හීන හැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව.
0: චාමර ඔයා අහලා තියෙනවද සමහර අය කියනවා කාලෙකට පස්සේ අද හොඳ කෑම ටිකක් කෑව කියලා. කාලෙකට පස්සේ අද මේ කෑම කියන්නේ අපේ බත් එක පොඩ්ඩක් පිරෙන්න එළවලු එහෙම තිබ්බා. ඊට පස්සේ එක එක දේවල් තිබ්බා කියලා කියන කතා අහලා තිනේ. ඕන තරම් ඇහෙලා තියෙනවා. සමහරක් විට අපිටත් යම් යම් ආර්ථික අපහසුතාවයකට පස්සේ අපි කාලෙකට පස්සේ වෙන්න පුළුවන් හොඳ කෑම එකක් ගන්න. හොඳට අපි මාංශ අනුභව කරනවා නම් මාංශ දාලා ඊට පස්සේ ආපහු කොළ එහෙම දාලා හොඳ පිරුණු බත් එකක් අපි ගන්න සමහරකට කොට කාලෙකින් වෙන්න පුළුවන්. එහෙම කෑම එකක් ගන්න තරම් අපහසුතාව තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා චාමර. ඉතින් එහෙම මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම වැඩි වැඩියෙන් තමන්ට තමන්ගේ ආහාර වේල හරි ලස්සනට පිළිවෙලට කෑමට ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ දැන් සමහර වෙලාවට අපි ওই කෑම හැම මේ චාමර ඔය පෝෂණදායී ආහාරයම ගැරලා තියෙන අඩුම ගණන් වලින් දේවල් ටික හොයාගෙන ඇවිල්ලා ආහාරයට ගන්නෙම ගණන් වැඩි නිසානේ. ඉතින් මේ තියෙන ආර්ථික තත්ත්වයට අපි ගැලපෙන්න ඕන නිසා තමයි මිනිස්සු එහෙම කරන්නේ. ණය වෙන්නේ නැතුව මිනිස්සුන්ට පුළුවන් විදිහින් කන එක තමයි මිනිස්සු කරන්නේ. හැබැයි ඉතින් මේ මිනිස්සුන්ට පුළුවන්කම ලැබෙන්න ඕනේ තමන්ට මේ හොඳ කෑම වේලක් ගන්න පුළුවන් තැනකින්. ඒ කියන්නේ මම අඩු ගානකට අමුද්‍රව්‍ය ටික ගත්තා. එහෙම අරගෙන තමයි මම මේ කැම ටික හදාගත්තා. මගේ කැම වෙලා හදාගත්තා. එහෙමයි කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් මට මෙච්චර ගානක් යනවනේ අනේ. ඉතින් මෙච්චර ගානක් ගිහලා මම කොහොමද කැම ටික හදාගන්නේ කියනකට වඩා අර ක්‍රමයේ හොඳ නිසාම තමයි අපි ඔයාට කියන්නේ යන්න කසාගල ග්‍රීන් සුප් එකට කියලා.
1: කසාගල ග්‍රීන් සුප් එකට ගියොත් ඉතින් ඔයාට ආයේ පෙර නොවූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. හරි. මේක නිකම්ම නිකම් මේ සුපිරි විලන්ත සර්ජාලයක අත්දැකීමක් නෙමෙයි. මේ කියන වගේම ගුණාත්මක ප්‍රමිතියෙන් තියෙන ආහාර ද්‍රව්‍ය තමයි වට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ආනානේ කලා වුණා දේශීය වුණත් තත්වයෙන් උසස්. හරි. තත්වයෙන් බාල දේවල් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක නිසා සීනි වෙන්න පුළුවන් හාල් පිටි පරිප්පු වගේ අත්‍යවශ්‍ය ආහාර වගේම සියලුම ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්කමක් තියෙනවා. මාතලේ තියෙනවා අතුරුගිරිය, ඒ වගේම කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල මේ තැන්වල දැන් ශාඛා තියෙනවා. ඒ වගේම තව ශාඛා ආරම්භ කරමින් තියෙනවා. ළඟම ශාඛාවට යන්නවා මේ අවට ඉන්නවනම් ඒ වගේ විදිහ මාතලේ පැත්තේ යනවනම් ගිහිල්ලා බලලා තෙන්න ඕන. හරි. දෙවෙනි අඩුම මිලට ඔයාට බඩු බාහන ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. කසාගල ග්‍රීන් සුප් එකට ඔයා යනවනම් අලුත් තැනක් අඩුම මිලක් කියන්නේ අන්න ඒක නිසාම තමයි.
0: එහෙනම් ඉතින් අපි ඊගෙන මතක් කරන ගම කිට විරාම කිට යමු. වෙලාව මතක් කරන්න.
1: වෙලාව උදේ 8යි විනාඩි 33යි දැන්.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
3: ඔය එන්නේ පඬිතු නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු හදමු.
5: මම මේ GI box board කරන්න ආවේ.
3: දෙන්නංක හොඳ වර්ගයක.
5: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Melba GI box
6: board. Melba beti. දන්න කියන GI box board.
7: එන්න

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
7: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3

0: සමහර වෙලාවට ඉතින් ඔයා වැඩේ බාරගත්තු ගෙදරිනොත් එහෙම කියන්න පුළුවන්. ලස්සන නම් නෑ පෙනෙන්නේ.
1: ඉස්සර ගඳමයි දැනෙන්නේ.
0: එහෙම කියන්න පුළුවන් ඉතින්. ඒ නිසා මේ වැඩක් කරනවා නම් වැඩේ පිළිවෙලට කරන්න ඕනේ. අර ලස්සනට පේන විදිහට වැඩේ පිළිවෙලට කරොත් තමයි හැමෝම කැමති වෙන්නේ. ආ මේක මරු වැඩක්. මේක මාර විදිහට කළා තියෙනවා කියලා කියනවනේ නේද?
1: ලස්සන වගේම තමයි ඉතින් වැඩක් කරන උට වැඩි ශක්තිමත් බවක් තියෙන්න බෑ නේද? නැත්තම් ඔය සමහර ලස්සනම තියෙන ඒවා එක වැස්සට දෙකට නිකන් මල කාලා යනවා. ඊට පස්සේ නිකන් හොයාගන්න වෙන්නේ නැහැ නිකන් තියෙන්නේ කොහෙද කියලාවත් නේද? ශක්තිමත් භාවයේ සහ ඒ දෙයත් එක්ක තමයි නිපු අර නේද? අපි කියන්නේ වැඩේ ඉතින් අලංකාර නිමාවක්
0: කියන්නේ.
1: ඉතින් වෙල්ඩින් වැඩ කරන ඔයාට ඒ නිසා තමයි මතක් කරන්න හදන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන. දශක දෙකකට වැඩි මෙල්වා නාමයත් එක්ක තමයි එන්නේ. ඉතින් කීර්තිමත් නාමයක් තමයි මෙල්වා නාමය කියන්නේ. ඔයාගේ නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවම ලෝබර අවම දුම් විමෝචනය බල ශක්ති කාර්යක්ෂමතාවයේ තියෙන නිසා ඔයාට ඉතාමත් පිරිසිදු ඒ වගේම ඉක්මන් වෙල්ඩින් සේවාවක් ලබා දෙනවා. නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා දෙනවා. ඒ වගේම තමයි ලංකාවේ SLA සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. වා තාමත් කර්මාන්තයට මෙල්වා වලට මාරුනේ නැත්නම් දැන් තමයි හොඳම කාලේ. අද තමයි හොඳම කාලේ. හරි ආය ගන්න එපා. නමක් නැති නේද? ආදර නිෂ්පාදන රට කොහෙද කියලා දන්නේ නැති සහතික මුකුත් නැති ඒවා ගන්න එපා. මොකද ඔයාගේ ආරක්ෂාවටත් ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. එනිසා අනිවාර්යයෙන් මෙල්වා නම තියනවාද කියලා බලලා ගන්න. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
0: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමනේ යන එකතුලා ඉන්නවා මෙල්වා GI බට. ඉතින් ඔයාලට විශ්වාසෙනවා ගේ වැඩවලට මෙල්වා GI බටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඉතින් චාමර ඔයාලට කියන්න පුළුවන් දැන් අතන මේ ලස්සන නම් නෑ පෙනෙන්නේ කියලා ඔයා ගාන්න පිළිවෙලට දැන් ඔන්න මෙල්වා හැම පාවිච්චි කරලා ඔයාගේ වැඩේ කරන් ගියාට පස්සේ මට ආලෝකේ ගෙන දේවි සංසාරේ කියලා. ඇයි දන්නවද එහෙම කියන්න පුළුවන් යන්නේ?
1: දන්නේ මේ සමණලාවත් හිඳිලද දන්නේ?
0: ඇයි මොකද
1: උඩවලවට ආයෙත් ප්‍රදේශ කීපයකට පැය 13ක ජල කප්පාදුවක් කියලා
0: තියෙනවා.
1: කාලය මතකනේ සමනලවයි උඩවලවයි නිකන් ගහට පොත්ත පොත්තර ගහවගේ බැඳිලා නැති කොහොමද
0: තියෙන්නේ?
1: මොකක්ද දන්නේ හේතුව?
0: හේතුවක් කියලා නෑ.
1: දැන් මේ සැල කරන්නේ එල්ලිනෝ දන්නේ නේද?
0: සමාජයකට මොකක් හරි මේ කැඩලක් දන්නේ නැද්ද නේ?
1: මොකක් හරි කැඩලක් දන්නේ නැහැ ඉතින් අතරම. ඔව්
0: එහෙම වෙන්නේ.
1: අනිසිබියක් තියා ගන්න ඕනේ නැහැ කොහොම හරි කියලා තියෙන්නේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කියලා. දැන් උඩවල කිව්වහම බයක් හිතෙන අතරම සමනලව හිඳිලාද වගේ එකක් නේද?
0: එහෙම නැතු ඇතිනේ.
1: එහෙම නැහැ එහෙම නැහැ.
0: එහෙනම් ඉතින් අපි යන ලෑස්ති සින්දුවකට දෙකට.
1: හැබැයි ඉතින් ජල සම්පාදන මණ්ඩලය කියනවා අර පිරිමැස්මෙන් ජලය භාවිත කරන්න කියලා.
0: අහමත් කියනවා.
1: ඉතාමත් තදබල ඉල්ලීමක් කරලා තියෙනවා ජනතාවගේ.
0: එහෙනම් අපි හමු මේ සින්දුව දෙකට බහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සෑහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි. උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: වාර්තා පිට වාර්තා කම්පණි කෝටි 8 NLB දනවිතහනේ දොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තමනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහටගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ දිගට රස මවන අපේ තරනේ මෝනී ශායක.
9: මේ දවස්ටික අසනීප එහෙම තියෙනවනම් ඔය මේ කට්ටිය හම්බෙන්න යන්නේ පරිස්සමින් හරිද? නැත්නම් ඉතින් කියන දේ අහන්න නැතුව අනේ මටව බලන්න නැතුව ඉන්න බෑ මටව දකින්න ඕන කියලා හිතාගෙන යනවනේ. ඉතින් අසනීප තියාගෙන එහෙම ගිහිල්ලි වෙලා ඊට පස්සේ අන්තිමේදී ඔයාලා දෙන්න වැඩ කරනවනම් ඊට පස්සේ දැන් ගෑන ළමයා හරි හිතමුකෝ පිරිමි ළමයාට අසනීපයි කියලා පිරිමි ළමයා අසනීප තියාගෙන අනේ මම මගේ ගෑන ළමයා බලන්න යනවා කියලා යනවා. ගියාට පස්සේ ඉතින් ඊට පස්සේ ඔෆිස් එකේ කට්ටියට එහෙම මේ ආපහු ඉතින් ගෑන ළමයා වැරදි ගියොත් එහෙම නැත්නම් අයියෝයි නාවෙන්නේ. අසනීප වෙන්න පුළුවන් හරිද? එහෙම කරන්නේ නැහැ. ඒ නිසා මෙල්ඩෝල් බීලා ඉක්මනට ඔය තියෙන උණ කැස්ස හෙම්බිරිසාව වැඩි ඔක්කොම අඩු කරගන්න ඕනේ. හරි
10: අනිවාර්යයෙන්ම.
9: ඒ වට ඒ නිකන් හිනාවක් වගේ.
10: නෑ බැඳීමක් ශක්තිමත් වෙන ඉවසීම කියන දේ තියෙන්න ඕනේ නේද?
9: ඔව් තියෙන්න ඕනේ.
10: අනිකා තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ උණ හැදලි ඉන්න මනුස්සයව හම්බෙන්න එන්න එපා. ඉතින් ප්ලීස් වැඳලා කියන්න.
9: ඔව් එහෙම එන්න එපා හරිද? කැස්ස උණ හෙම්බිරිසාව එහෙම තියනවා නම්
10: ලෙඩ වෙලා ඉන්න මනුස්සයත් ආවෙ නැහැ කියලා මරාන කන්න හදන්න එපා. නේද?
9: එහෙම කරන්න එපා. ඉතින් එහෙම කරලි වෙලා ඊට පස්සේ නේ දණගේ ඊට හපන්නේ චාමර නිකන් හරි හිතන්න දැන් චාමර ගිහිල්ලා හම්බෙනවා හෙම්බිරිසාව තියෙන කෙනෙක්ව. ඔය ආවෝ ආවන් පස්සේ ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා මාත් එක්ක. ඊට පස්සේ නේද මේ වාතයට ඔයගේ විසබීජ ටික නිරාවරණය වුණාට පස්සේ මට හෙම්බිරිසාව කැස්ස වුණොත් හැදෙනවා.

0: නිසා එපා එහෙම චාමර යන්න හරිද?
1: මේ කාමරයට නිරාවරණය වුණාට පස්සේ නේද?
0: කාමරයට වේදි යනවනේ මේ මිසරිජ ටික ඔක්කොම
1: ටික. හරි හරි ඇති ඇති ඔය කතාව නැත් ඉවර වෙන්නේ නැහැ ඔතනින්.
0: මෙල්ඩෝල් ගන්න අනිවාර්යයෙන්ම මොකද ඒක පැරසිටමෝල් විශේෂයක් ඉක්මනට මිතින් මේ උණ හැම අඩු වෙනවා.
1: අනිවාර්යයෙන් මෙල්ඩෝල් කඩේ ළඟ තියාගන්න ඔෆිස් එකේ යනකොට නේද ඔෆිස් එකේ මේසෙ තියාගන්න අනිවාර්යෙන්. පොකට් එකේ තියාගන්න නේද බෑග් එකේ තියාගන්න බරක් තියෙන දෙයක් නෙමෙයි නේද ඉක්මන් සහනය ලබා දෙනවා මෙල්ඩෝල් ඔයාට.
0: දැන් ඉතින් හම්බෙලා හැම යන ගමන් නම් මෙ වෙන කරන්න දෙයක් නැහැ නේ යන ගමන් අද සම්පතක්වත් තරන් යන්නේ ඒකින්වත් වාසනාව පෑදෙයිනේ.
1: අද සම්පත ගන්න ඉතුරු වෙලා රුපියල් 40ක්වත් ඉතුරු ඇති නේද?
0: ඇති ඇති. රුපියල් 40ක් ඉතුරු ඇති.
1: මම කියන්නේ ඔක්කොම ටික ගන්න 40ක් ඉතුරු කරන්න කියලා නේද? බස් එකටයි ඉතුරු ටිකටයි.
0: රුපියල් 40ක් ඇති. ඉතින් වාඩි පුළංකම තියෙනවා මහජන සම්පත දෙනුම් වාරණය තෝරා ගන්නලා නම් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානාංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න නිසාම ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානාංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගි ගන්න පුළංකම තියෙනවා. අවසානාංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි වගේම අවසානාංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි තෝරා දිනා ගන්න පුළංකම තියෙනවා.
1: ඉතින් අද වියදම රද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් ගන්න කියලා වට මතක් කරන්නේ ඒ නිසා තමයි. හරි ජීවිතේ ගොඩ දාගන්න තියෙන හොඳම අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාස කරලා ටිකට් ගන්න වැඩි වැඩි.
0: මේ සසී දාලා දෙනවා මැසේජ් එකක්. චාම්බරට හොඳ තේරුමක් තියෙනවා. ඉවසීම අන්‍යෝන්‍ය අවබෝධය ගැන කෙල්ලනේ කියලා තමයි තියෙන්නේ. බලන්න තින්නේද චාම්.
1: ඔයා දන්නවද ලෝකෙ මිල අධිකම සපත්තු දෙක කොහෙද තියෙන්නේ කියලා?
0: ලෝකෙ මිල අධිකම මංගාවන නැහැ චාම්.
1: අද ගන්න කඩින් නෙවෙයි හිට වෙන තරකින් ගන්න.
0: වෙන තරකින් ගන්නවා. මේකේ තියෙන
1: ෆොටෝ කියලා ගහලා තිනේ යෝකි.
0: අපි හෙනම් කෙටි විරාම සින්දුවකට යනවා. සින්දුවකින් පස්සේ ඊළඟ පැය මුලම කතාව
1: කියනවා. දල වශයෙන් හිතන්න ලෝකෙ මිල අධිකම සපත්තු කුට්ටම රත්තරණින් හදලා තියි.
0: රත්තරණින්.
1: මිල මන් පස්සේ කියන්න.
0: හා. අර ෆුට්බෝල් ටිකට් එක වගේ නෙමෙයි නේද?
1: ඒක වැඩක් නැති කතාව තියතරම අපිට නේද? කවන්නයි කියන්නම් ඉතින් කතාව.
0: කතාව අපි පස්සේ කියමු
1: නේද? අපි පස්සේ නම් හැමාරට වගේ කියන්න.
0: දිගට වහගෙන ඉන්න මිස්ටර් ප්‍රිබ් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක.

0: විනාඩි 6යි දැන් වෙලාව. අපේ අවසාන පැයට ඇවිත් තියෙන්නේ. අපි අපේ TikTok live එක පැත්ත ටිකක් වෙනස් ආකාරයෙන් අපි හැසිරුණේ.
1: අපි නෙවෙයි ඔබ.
0: ඔව් ඔබ මා මේ TikTok live එක පැත්තේ අපේ පෙරභවයන් ගැන කතා කර කර සිටියේ.
1: පෙරභවයන් මේ බාන්දර මේ විකාර කියවන්න එපානේ පුදේ.
0: ඇයි? පුරුරුපත්යක් උනත් එහෙම මන්නම් කියන්නේ. ඈ
1: ඉතින් අපි අපේ අවසාන පැයට තමයි අවිල්ල තියෙන්නේ නේද?
0: මන්නම් කැමති චාමර පුනරුත්පත්තියක් කියලා හරි මට මේ ටිකට් එකක් ඇදලා මේ කොහේ හරි සල්ලි තියපු තැනක එහෙම මතක් කළා ඒක වට වෙනවා නම්
1: එහෙනම් ඔන්න පටන් ගත්ත. දැන් කරන්න ඕනේ මොකද්ද? වැඩි වැඩියෙන් ටිකට් ගන්න එක කරන්න ඕනේ මේ ආත්මේ. ඒක තමයි ටිකට් ඇදෙන්නේ.
0: ඔව් ඉතින් එහෙම වෙනවා ඉතින්.
1: අද අරන් හෙට අරන් ආයෙත් ඊළඟ මාසේ අරන් එහෙම හරියන්නේ
0: නැහැ. නෑ මේකනේ දැන් සමහර ඒවා තියෙනවා කෝටි ගණන් ඇදුරට පස්සේ චාමර සල්ලි වලට කරන්න දැන් නැතුව කොහේ හරි වලදාලා මම හිතන්න ඕනේ නිකන් හරි ගියාත්ම නිකන් වලදාලා අනිත් දවසේ පොඩ්ඩක් මොකක් හරි
1: වුණා. වලදාලා මම මොදි? මේ දමෝන්ගට කතාවකුත් දවසක් කිව්වන නේද? මිනිහෙක් දියුණු වෙනවා කියලා කියන්නේ මොකද්ද තියෙන්නේ? කැපවීම සහ විනය නේද?
0: ඔව් අනිවාර්යෙන්.
1: කැපවීම සහ විනය කියන දෙක තියෙනකොට තමයි අපිට හැමදාම මේ දේ කරන්න අපි හිතන්නේ. ඒක නිසා ජාතික ලොතරැය මාලේ ටිකට්පත් වැඩි වැඩියෙන් ගන්න. මට කෝටි ගණක දිනුම් අවස්ථාවක් අරන් අර වාගේ අපාර්ට්මන්ට් එක හදාගන්න පුළුවන් වට.
0: ඔව් ඒ අතරේ මේ උණ විකාරෙන් කවුරු හරි කියනා වගේ කතා කරනවා වගේ කියලා දැනනවා නම් එතකොට යාර පොඩ්ඩක් ඔළුව කැක්කුම මෙහෙ වැඩි වගේ කියලා කියනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් දෙන්න. මොකද මෙල්ඩෝල් ඔයාට ඉක්මන් සහනේ අරන් යනවා කියන එකත් අමතක කරන්න එපා හරිද?
1: ඉතින් ඔයාගේ ජීවිතේ හදාගන්න වටත හොඳ අවස්ථාවක් වෙන්න කියලා මේ පැයත් අපි ප්‍රාර්ථනා කරනවා.
0: චාවර මේ ඔයා දන්නවද දැන් ලංකාවේ තියෙනවා එක එක විදිහේ මේ ආහාර වර්ග. ඒ කියන්නේ එක එක අපිට හාල් වර්ග ගොඩක් තියෙනවා. එතකොට අපිට අපි එදිනදා පරිභෝජනයට ගන්න එළවලු වර්ග තියෙනවා.
1: අපේ දේශීය ආහාර තියෙනවා අපිට. ආන විදේශයෙන් ගෙනපු ඒවාත් තියෙනවා.
0: ඔව් දැන් අපේ ওই දේශීය අපිට අනන්‍ය ආහාර වර්ග තියෙනවා. එළවලු වර්ග තියෙනවා. ඊට පස්සේ ආපහු
1: ධාන්‍ය වර්ග තියෙනවා.
0: ඔව් ධාන්‍ය වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවානේ. දැන් මේ දේවල් ලංකාවේ පරිස්සම් කරන තැන් තියෙනවානේ චාමර. සමහර අය හරියටම දන්නේ නැතුව ඇති. හැබැයි ලංකාවේ තියෙන බීජ වර්ග පරිස්සම් කරන්න ලංකාවේ බීජ සුරක්ෂිතාගාර තියෙනවා. පේරාදෙනියෙන් කරනවා, එතකොට ගන්නෝරුවෙන් කරනවා, බතලේගොඩ විපර්යේෂණාගාරවල වගේ බීජ පරිස්සම් කිරීම සිදු කරනවා චාමර. මේ බීජ සුරක්ෂිත කරනවා. බීජ සුරක්ෂිත කරන්න පළවෙනි හේතුව තමයි අපිට කවදා හරි මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. අන්‍ය කියන්නේ අපිට ප්‍රශ්නයක් ආපු කාලෙක අපිට පුළුවන්කම තියෙනවා මේ සුරක්ෂිතාගාර වලින් බීජ අරගෙන අපිට අපේ වැඩේ කරගන්න අපහු අපිට අනන්‍ය දේවල් ටික ආපහු පැල කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ බීජ කවදාවත් වඳ වෙලා යන්නේ නැහැ. අපිට ආවේනික දේවල් වඳ වෙන්නේ නැහැ. මොකද අපිට ආපහු අරගෙන ඒ දේවල් පැල කරගන්න පුළුවන්කම තියෙනවා මේ පරිස්සම් කරන එකේ. පෙරදිනේ මේ ශාකජාන මධ්‍යස්ථානයේ විසින් ලෝකයේම බීජ පරිස්සම් කරන ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයටත් අපේ රටේ බීජ යවලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි අපේ බීජ පරිස්සම් කරන්නේ අපේ රටේ බීජ ස්වල්බාඩ් කියන බීජ පරීක්ෂණාගාරයටත් යවලා තියෙන්නේ. මේක සුරක්ෂිතාගාරයක් කියලා කිව්වොත් හරියටම හරි. දැන් ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේබියන් කියන නගරේ චාමර. ලෝන් ගියේබියන් කියන නගරේ මේ බීජ සුරක්ෂිතාගාරයේ ලෝකෙ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ලෝකෙම බීජ ලෝකෙ ගොඩාක් රටවල් මේ සඳහා සහභාගීත්වය දීලා තියෙනවා චාමර. මෙතෙන්ට සහභාගී වෙන්න වැඩකත් මේ හේතු කාරණා කිහිපයක් තියෙනවා. ඒකත් මතක් කරන්න ඉස්සරහට සාමාන්‍යයෙන් සහල්, තිරිඟු, බාර්ලි විවිධ පරිප්පු වර්ග ඇතුළුව පරිභෝජනයට ගන්න ප්‍රධාන ආහාර වර්ගවල බීජ තමයි මේ බීජ පරීක්ෂණ එහෙම නැත්නම් සුරක්ෂිතාගාරයේ තියෙන්නේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට් වල දානවා චාම්බල. ඇලුමිනියම් පැකට් වල දාලා පෙට්ටි වලත් දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකට කියනවා මේ බ්ලැක් බොක්ස් කියලා චාම්බර. මේක නිකන් කළු පෙට්ටියක් වගේ තමයි තියෙන්නේ. ඒක අපිට අදාළ කරන දේ තියෙනවා. අපේ රටේ කොඩිය දාලා තියෙනවා.
1: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
0: නෑ නෑ නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18ක උෂ්ණත්වයක චාමර. සෙල්සියස් අංශක -18ක උෂ්ණත්වයක. සාමාන්‍යයෙන් ලංකාවේ අපේ සුරක්ෂිතාගාරවලත් මේ දේවල් ටික සුරක්ෂිත කරලා තියෙන්නේ
1: ශීතාගාරවල.
0: ශීතල ප්‍රදේශයක් තමයි
1: තියෙන්නේ. මොකද බැක්ටීරියා එකතු වෙන්නේ නැහැ නේද?
0: බැක්ටීරියා
1: මැරෙනවනේ.
0: ඔව් බීජවලට හානියක් වෙන්නේ නැහැ. විශේෂම දේ තමයි මේක මේ වැලිගල් කන්දක් ඇතුලේ තමයි තියෙන්නේ. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැලිගල් කන්දක් ඇතුලේ. එතකොට යම් කිසි හේතුවක් නිසා මේකට දෙන විදුලිය නැහැ හිටියොත් එහෙම බීජවලට හානියක් වෙන්නේ නැහැ. මොකද මේ කන්ද ඇතුලේ තියෙන්නේ පස නිතරම මේ මිදිලා තියෙන්නේ චාම්බර. නිතරම සීතයි.
1: උඩින් හිම.
0: ඔව් උඩින් හිම තියෙන්නේ. මේක හිම. කියන්නේ උත්තර ධ්‍රවයට ආසන්නයේ තියෙන නිසා මේක තනිකරම තියෙන්නේ චාමර.
1: නෝවේ කිව්වහම ඉතින් මොනවද නෝවේ හිමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් නෙවෙයි පුදුනේ.
0: එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේකට හානියක් වෙන්නේ නැහැ. හිම තියෙන්නේ. එතකොට හිම මිදිලා තියෙන්නේ. එතකොට හිම මේක දිය වෙන්නේත් නැහැ. කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ඒ නිසා මේ බීජ වලට කිසිම හානියක් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ මේක ස්වභාවික ශීතකරණයක්. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 130ක් ඉහළින් තියෙන්නේ. එතකොට භූමිකම්පා, න්‍යෂ්ටික ප්‍රහාර, ගුවන් අනතුරු වලට පවා ඔරොත්තු දෙන විදිහට තමයි මේ සුරක්ෂිතාගාරය හදලා තියෙන්නේ. හොඳ සවිශක්තිමත් විදිහට හදලා තියෙන්නේ. නෝවේ රජය සහ ක්‍රොප් ට්‍රස්ට් කියන ජාත්‍යන්තර සංවිධානය තමයි මේක කළමනාකරණය කරන්න චාමර. සියලුම කළමනාකරණ කටයුතු සිද්ධ කරන්නේ මෙන්න මේ නෝවේ රජය සහ ක්‍රොප් ට්‍රස්ට් කියන ආයතන දෙක එකතු වෙලා. අදාළ රටටම පමණයි ඒ රටේ බීජ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. වෙන රටවල අය ගියා කියලා තමන්ගේ රටට අදාළ නැති බීජ ලබා ගන්න පුළුවන්කමක් නැහැ. අඩුම තරමේ පරිශ්‍රය කරන්නවත් ලබා ගන්න බෑ.
1: එහෙම දෙන්නත් නිර්ණායක ඇති නේද?
0: ඔව් එහෙම දෙන්නත් ඇති.
1: නිකන් හිටපු ගමන් සංචාරයක් ගිහලා බීලින්නෙන් බැරුව ඇති.
0: බෑ බෑ එහෙම බෑ.
1: දැන් මේ අපිට යම් කිසි ස්වභාවික ආපදාවක් වෙලා අපේ බීජ නැති වුණොත් නේද? ඒ වගේ සම්බාධක ටිකක් දාලා ඇති.
0: දැන් ශාමර ඒකට හොඳම උදාහරණේ මේ ළඟදී සිරියාවේ සිද්ධ වෙච්ච දෙයක් නිසා සිරියාවට මෙතනින් ආපහු බීජ ලබා දෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බීජ සුරක්ෂිතාගාරයක් නිසාම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සුරක්ෂිතාගාරය ආරම්භ වෙන්නේ චාමර ඇමරිකානු ජාතික මේ කෘෂි විද්‍යාඥ කැරි ෆෝලර් අතින්. ඔහු තමයි මේ අදහස දෙන්නේ අපි මෙහෙමක පටන් ගමු කියලා. කැරි ෆෝලර් සහ ඔවුන්ගේ කණ්ඩායම සමග ආයතන රජයන් එකතු වෙලා 2008 තමයි මේක ආරම්භ කළා තියෙන්නේ. මේ වගේ බීජ සුරක්ෂිතාගාර සාමාන්‍යයෙන් මේ මුළු ලෝකෙම 1700කට වඩා තියෙනවා කියලා තමයි කියන්නේ. බීජ සුරක්ෂිතාගාර තියෙනවා. ඒක චාමර අර කලින් කියපු වගේ අපි කතා කරද්දි කලාපීය බීජ වර්ග තියෙනවා. එතකොට ආදේශීය බීජ වර්ග මෙන්න මේ වගේ බීජ සුරක්ෂිතාගාර සාමාන්‍යයෙන් ලෝකේ 1700කට වඩා තියෙනවා කියලා තමයි කියන්නේ. මොකක් හරි ප්‍රදේශයක පැත්තක හානියක් සිද්ධ වුණොත් එහෙම හිතන්නකො දැන් අපි දැන් මෙතන නෝවේ ප්‍රදේශයේ කියන්නේ නෝවේ මේ බීජ සුරක්ෂිතාගාරයට ආපහු ගොඩ ගන්න බැරි විදිහ හානියක් සිද්ධ වුණා කියලා. හැබැයි අපිට තව තැනකින් මේ බීජ සුරක්ෂිතාගාරයක් තියෙන නිසා 1700කට වඩා තියෙන නිසා අපිට ඒ තැනනොත් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් අපි හොයලා බලපු විදියට ලංකාවෙන් මෙතනට යවල තිබ්බට අනිත් තැන්වලට යවල තියෙනවද කියන මම හරියාකාරෙන් දන්නේ නැහැ. මම මෙතන හොයලා බලපු නිසා
1: යවීම නම් ගෙසලත් ඔය කට්ටිය ඇවිල්ලා
0: අරයන් නැති. කොහොමහරි ඒක යවල තියෙනවා නෝවේවල. ඔන්න අපේ බීජ සුරක්ෂිතව තියෙනවා. අපිට හානියක් සිද්ධ වුණොත් අපිට නෝවේ වලින් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව් දැන් උදාහරණයකට අපි සුවඳල් වගේ වී ගත්තොත් එහෙම ටොන් ගණන් මෙහි නැහැ.
0: ටොන් ගණන් නැහැ.
1: සීමිත ප්‍රමාණයක් තියෙන ඒවා නැවත ගෙනල්ලා අපි වැඩි දියුණු කරලා තමයි ගන්න
0: ඕනේ.
1: හරි එහෙම ටොන් ගණන් ගෙන තියන්න ගියොත් එහෙම ඉතින් නෝවේ රටත් මදිවේ.
0: අර අපිට පැල කරගන්න පුළුවන් විදිහ ප්‍රමාණයක් එහෙ තියෙනවා. අපේ බීජ සුරක්ෂිත කරලා තියෙන අපිට ඒක වර්ධනය කරගෙන මෙහි ආපහු පැල කරගන්න පුළුවන්කම තියෙනවා.
1: ජානමය වශයෙන් වෙනස් වීම වලට ඔරොත්තු නොදෙන්න තමයි ඔය තරම් ශීතගාර පහසුකම් ලබා දෙන්නේ. නැත්නම් අපි දන්නවා බීජ වගේ දේවල් ඉක්මනින් වෙනස් වෙනවා විවිධ පරිසර සාධක මත. ඒවට විවිධ වෝදුරු එන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් නේද? අපිත් ඉතින් ওই වැඩේ කරගෙන ඔයා දන්නවද නිපු ලංකාවේ තියෙනවා මම දන්න විදිහට පෞද්ගලිකව බීජ සුරක්ෂිත කරන අය
0: ඉන්නවා.
1: මම එහෙම කෙනෙක් දැකලා තියෙනවා ඒ රිවස්ටන් වල. එහෙම ගමක හිටපු තරුණෙක් මම දැකලා තියෙනවා. ඔහු වෙනම බීජ සුරක්ෂිතාගාරයක් කියලා ඒක අධිශීතගාර පහසුකම් නැහැ. වෙන සංචාරකයන් බලන්න මාතලේ සහ ඒ ලග්ගල විශේෂම ඔය අවට ප්‍රදේශවල තියෙන ඒවට මාවෙනික වෙච්ච බීජ සංරක්ෂණය කරමින් යනවා. ඉතින් ලංකාවේ ඉතින් ඒ වගේ තරුණ තරුණියන් නේද ඒ වගේ වැඩ කරන අයත් ආරක්ෂා කරගන්න නේද? ඔවුන්ට දිරියක් දෙන්න අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ. මෙතන විශේෂත්වය වෙන්නේ මේක ස්වභාවික ශීතාගාරය.
0: ඔව් ඒ කියන්නේ හානියක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. කරන්ට් එක නැති වුණත් මේ බීජ පරිස්සම් කරලා තියෙනවා අවුරුදු ගාණක් යනකම් වුණත්.
1: ඉතින් බලන්නකෝ ලෝකෙ මිනිස්සුන්ට හිතෙන දේවල් නේද?
0: ඔයාට නිකමට සර්ච් කරලා බලන්න ඕන නම් ඔයා ගිහින් බලන්න සෝල්බාඩ් බීජ සුරක්ෂිතාගාරය කියලා. මොකද ඒකේ ඔක්කොම ටික තියෙනවා. Google එකට සර්ච් කරලා බලන්න. Google එකෙන් ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ විස්තර ටික ඔක්කොම. ඒ කියන්නේ YouTube එකේ වුණත් වීඩියෝස් ටික තියෙනවා. ඒක කොහොමද බීජ ටික පරිස්සම් කරගන්නේ මොන වගේ ආරක්ෂාවද දෙන්නේ බීජ වලට. ඒ හැමදේම YouTube එකකින් උනත් ඔයාලා බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට මේ වීඩියෝ එකක් දානවා. එහෙනම් ඉතින් අපි ගැන මතක් කරන ගමන් අපි යමු සින්දුවකටනේ.
1: යමු යමු අපි ගීතයක් අහන්න යමු. එහෙනම් දිගටම එකතු වෙන්නද වෙල්කම් ෂෝ සමග උදේ 10 වෙනකන් අපි ඉන්නවා.

0: Sunnaviai ekran, Sunnaviai tunne. Supreme Radio. Supreme Radio. Supreme Radio. Makiyanne, makiyatte.
1: ජීවිතයට එක දොරක් වැසෙද්දී තව දොරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසු තැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිංහසනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. Supreme Radio.

0: දිගට රසමවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: මම කල්පනා කරේ ඇත්තටම අපිට මේ ලෝකෙවත් නැති දේවල් හිතෙන්නේ කොහොමද කියලා.
2: ඔව් ඉතින් මෙහෙමයි. දැන් ඔයාලට හිතුණු දේ මිට කලින් කෙනෙකුට හිතිලා තියෙනවා. මට පස්සේ තව කෙනෙකුටත්
1: හිතෙනවා.
2: හිතනවා. ලෝකෙ හැටි.
1: ඉතින් ඒක කොහොමද එහෙම හිතෙන්නේ? ඇයි එහෙම කැමති අකමැති දේවල් වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් ඒක.
2: චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ.
1: ඒ වුණාට ඉතින් එහෙම බෑ.
2: දුක දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය. ඕක තමයි මුළු හැම ප්‍රශ්නයකම තේරුම් ගන්න තියන්නේ අපි.
1: හරි, එහෙම තියනවා. දැන් එතකොට ඒවත් අපි හිතන්නේ බෑනේ. ඉතින් කොහොමද එහෙම හිතෙන්නේ අපිට? එහෙම ප්‍රශ්න
2: අපිට හිතෙන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ ඔය උත්තර දෙන්න. දැන් බුදුහාමුදුරු කියලා තියෙන්නේ සිත වනාහි දුර ගමන් යන තනිව හැසිරෙන නේද?
1: ගුහාවක්
2: කියලා නේද?
1: දුරංගමං ඒකචරං අසරීරං ගුහාසය.
2: ඒක නිසා ඕන රට ඕන දෙයක් හිතන්න එපා. දැන් හිතා ගන්න බැරි දේවල් මේ දවස්වල මහනුවර පැත්තේ කට්ටියට වෙනවා.
1: වෙනවා?
2: මහනුවර නගර මැද්දේ උමන් පාලමෙන් යන්නේ නැති කට්ටියට වැඩේ වරදිලා තියෙන්නේ. උමන් මාර්ගේ භාවිතා නොකරන කට්ටිය දිකට අරාර මේ දවස්වල පොලිසියෙන් නඩු පවරනවා. මගියන්න හොඳේ වාහන උඩනේ වාහන උමන් මාර්ගය යන එක නෙවෙයි කියන්නේ. මහනුවර නගර මැද්දේ තියෙනවානේ මේ උමන් මාර්ගය යන්න මිනිස්සුන්ට හදලා.
1: මට ඔය උමන් මාර්ගය ගියන් ප්‍රශ්නයක් කරනවා චාමල්.
2: මොකද්ද හිතන ප්‍රශ්නේ?
1: මම හැමදාම මේ හිතන්නක අපේ මේ බොරැල්ලේ තියෙන උමන් මාර්ගය මම පාවිච්චි කරන කාලේ මේ මට දැන් හිතා ගන්න බැහැ මට කොහෙන්ද පාරෙන් එළියට එන්න ඕනේ කියලා. මම සමහර කාලවල දෙපාර තුන්පාර
2: අපි ඔය ගැන කතා නොකරමු.
1: මම දෙපාර තුන්පාර ගිහිල්ලා මම වෙන වෙන තැන් වලින් එළියට ඇවිල්ලා තියෙනවා. මං ආවෝ පල්ලෑට ඇවිල්ලා හොඳට බලන දකුණද මමද කියලා. ඊට පස්සේ හොඳට බලලා හොඳට හිතන ආයෙත් ප්‍රතිපත්තරම තමයි. මට එහෙම වෙනවා. ඉතින් එහෙම නොවේවා මේ මහනුවරින කටේට. එහෙම නෑ නේද මහනුවර කටේට.
2: එහෙම එකක් නම් වෙන්නේ නෑ. තියෙන කම්මැලිකම.
1: කම්මැලිකම.
2: නේද විනයක් නැතිකම මිනිස්සු විදුනහම නේද? සෙල්ලම් නෑ ඉතින් දඩේ ගෙවන්න ආවෙ නැත්තම් වරෙන්තු කරලම තියනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ උසාවීම තමයි. හොඳේ. ඒක නිසා ඇති කොයි මහනුවර පැත්ත යන කට්ටිය නේද? සමහර ඉතින් තරුණ එක පාට යනවනේ මහනුවර නේලා නේද? ඒලා ඉතින් මේ තියෙන හදිස්සියට නේද? තියෙන තරුණකම කියලා ඉතින් පාරවල් මැදින් පයින් යන්න එපා. මොකද අපේ ආරක්ෂාව තමයි ඒවා හදලා තින්නේ. නැත්තම් වවුලන්ට ඉන්න නෙමෙයි උමන් මාර්ග හදලා
1: තියෙන්නේ. ඔය පල්ලෙහා මේ නිකන් උඩ ගිහිල්ලා ඔය මේ දඩ කන්නේ නැතුව පල්ලෙහාට ගිහිල්ලා පොඩ්ඩක් වටේ තියෙන අර කඩ ටිකත් බලාගෙන එහෙම ඉමිසිර යන්න. එතකොට ප්‍රශ්න නැහැ නේ අනේ.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
1: මොන හරි ගන්න තිතේ පල්ලෙහෙන් ගියොත් එහෙම. ඒ නිසා මේ පල්ලෙහෙන් යන්න.
2: බොරැල්ලෙම සමහර පාර පයින ඉන්නවනේ.
1: ඔච්චර
2: පාරවල තියෙන තැන.
1: බොරැල්ල නම් ඇත්තටම පාර පරින අමාරුයි චාමර. මොකද බොරැල්ල
2: අමාරුම පයින ඉන්නවා. ඒ අමාරු ජයගන්නා
1: ඉන්නවනේ.
2: ඔව්. මම වීරයෙක් වගේ නෑ නේ.
1: බොරැල්ලේ පාර පරින ගියොත් නම් එහෙම අපි
2: ඕවා ජාතිකර වහලේ අඳක් මත තමයි වීරයා ඉන්නේ.
1: අපිව කෙරින්ම එහෙම හැප්පිච්ච ගමන් යන්නේ කොහොම ජාතිකර වහලට තමයි චාමර. ඒතර එක ලමාර ලමාර වහල තියෙනවනේ එතන. ලමාර වහල ගමෙන් තමයි නවතින්නේ.
2: මානසිකර වහලට ගිහිල්ලා දාන්න ඕනේ ඔය මිනිස්සු නේ. ඒක නිසා මේ මහම ගැද්දි පුළුවන් තරම් ආරක්ෂාකාරීව යන්න නේ. නීති රීති පිළිපදින් මනුස්සයෙක් වුණාම ඉතින් නේද රටේ මූලික නීතිනේ හරි සරල නීතියක් නේ මේ මාර්ගේ අපි හරි විදිහට යනවා කියන එක. ඒක පිළිපදිනු මාර්ගයේ කහිරෙන් සුදු විරණ දැන් තියෙන නේද කේ මාරු වෙන්න ඕනේ.
1: අපි හරි පාරේ හැමදෙස්සෙම යනවා නම් අපි සල්ලි හොයන්න තෝරගන්නේ චාමර හරි පාර අපම තමයි. අපි මොන වෙලාවකවත් හොයන්නේ වැරදි පාරවල් ටික. සල්ලි හරි පාරෙන් හොයන්න නම් ඔයාට එක පාරටම වාසනාව උරගා බලන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයිපත් විකුණන තැනකට. මොකද එතනට ගියාට පස්සේ ඔයාට අද සම්පත මිලදී ගන්නවා කියලා කියන්නේ. අද වේදමට පවා සල්ලි හම්බ කරන්න පුළුවන්කම තියෙනවා කියන එක. සල්ලි දිනා ගන්න පුළුවන්.
2: අද සම්පත ලොතරැයිය ගන්න ඔයාට විශේෂ අවස්ථා ගොඩක් ඉතින් හදලා දීලා තියෙන්නේ නේද? ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය
1: තෝරගන්නේ.
2: ඉංග්‍රීසි අක්ෂරයයි අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන තවත් සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. අද වියදමට අද සම්පත ලොතරැය තමයි ඔයාට හරියටම හරියන්නේ.
1: කසාගල ග්‍රීන් සුපර් එකකට යන අමතක කරන්න එපා. ඔය යන ගමන් ඔයාට බාණ්ඩ එහෙම ගන්න තියෙනවා නම් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න. මොකද කසාගල ග්‍රීන් සුපර් එකේ අඩු ගානකට ඔයාට වැඩියෙන් බාණ්ඩ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අතරමැදියෝ නැති නිසා ඔයාට හොඳම ප්‍රමිතියේ යුත බාණ්ඩ අඩු මුදලකට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩු මුමිලක් ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම ගොඩ වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0112-864-012 කතා කරලා වැඩි විස්තර දැනගන්න කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් ගැන.
2: එහෙනම් ඉතින් උමන් මාර්ග වල යන්න ඕනේ ඈ.
1: ඊට පස්සේ ඉතින් දඩකෑව මෙහෙම අසාධාරණයි කියලා එහෙම කියන්න ලෑස්ති වෙන්න එපා. මොකද උඹන් හදලා තියෙන වට හානියක් නොවියන්නනේ.
2: උම්මග්ග මිනිස්සුත් ඉන්න හැබැයිනේ.
1: ඇයි ඒ?
2: උම්මග්ග ජාතකය අහලා තියෙනවනේ. ඒ වගේ මිනිස්සුත් ඉන්න. ඒ කියන්නේ දෙවිධයක ඉන්න මිනිස්සු. එක විදිහක් නෑ, වෙනස් වෙස් මාරු වෙනවා. වෙස් දෙකක් තියෙන මිනිස්සු. එයාලට තමයි උම්මග්ග මිනිස්සු කියලා කියන්නේ.
1: එහෙනම් අපි යනවා කීට විරාමයකට. වැව මතක් කරන් දැන් උදේ 9:33යි.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල බහඳ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රස්ටේන සර්වේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
11: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
12: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
11: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය.
13: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්. 89.1 89.3

0: සද්දාතරට වෙල්කම් ෂෝ. උදේ 9යි විනාඩියේ 45 දන් වලාව මේ සපත්තු ගන්න යන් ඊළඟ අපි.
1: සපත්තු ගන්න?
0: ඔව්.
1: සපත්තු බලලෙන්න යන් එහෙනම් අපි නේද?
0: ඒ කියන්නේ බලලෙන්න විතරද පුළුවන්?
1: වඩ ගන්න පුළුවන්ද කියනවා මන් දන්නේ නැහැ. වඩ එච්චර වත්කමක් තියෙනවද කියලා. දැන් ලෝකේ මිල අධිකම සපත්තු කුට්ටම මොකද්ද කියලා මම දන්නවද කියලා ඇහුවනේ වගේ. මේ සපත්තු කුට්ටම හඳුන්වන්නේ මූන්ස්ටා කියන සපත්තු කුට්ටම. මේක සමාගමක් නෙවෙයි. ජපානයේත් මෙහෙම සමාගමක් තියෙන මේ සමාගම නෙවෙයි. මේ තනි පුද්ගලයෙකු නිර්මාණය කරපු සපත්තු දෙකක්. නිර්මාණකරුගේ නම වෙන්නේ ඇන්තෝනියෝ වියට්‍රි තමයි ඔහුගේ නම වෙන්නේ. ඇන්තෝනියෝ වියට්‍රි කියන්නේ ඔහු විශේෂයෙන්ම මේ නිර්මාණශීලී ඔය රූපලාවන් ශේෂ්ත්‍රය හා සම්බන්ධන ඒ වගේ තැන්වල ඉන්න කෙනෙක් තමයි ඔහු. මේ ඔහු සුප්‍රසිද්ධ ඉතාලි ජාතික මෝස්තර නිර්මාණකරුවෙක්. මේක මේ සුප්‍රසිද්ධ මේ මිලේනියම් නූර පැවැත්වුණු, ඒ කියන්නේ ඉතාලියේ මිලේනියම් නූර පැවැත්වුණු විලාසිතා දැක්මකට තමයි ඉදිරිපත් කරන්නේ. දල වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මිල ඇමරිකානු ඩොලර් මිලියන 19.9ක් වගේ.
0: අයියෝ
1: සාමාන්‍යයෙන් ගත්තාම ලංකාවේ මුදලින් රුපියල් කෝටි 600ක් වගේ. පොඩි ගාණක්.
0: මොනවාද පොඩි ගාණක් නේද?
1: කෝටි 600ක් වගේ ගාණක් හරි.
0: මේ මෙච්චර වියදම් කරන්න කිව්ව ඔක මොකක්ද දන්නේ මං හිතේ
1: පොඩි. ඔය රුපියල් 10000ක් විතරද කියලා? ඒක මං හිතුවා. වතුර එකක් ගේන්න ගෑංගයි. හිරුණා නේද නෑ?
0: නෑ.
1: සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ සාමාන්‍ය සම්පූර්ණ රණින් තමයි හදලා තියෙන්නේ. කැරට් 30 දියමන්ති අල්ලලා
0: තියෙනවා.
1: විශේෂම කාරණාව තමයි අභ්‍යවකාශ වලින් පොළොවට පතිත වුණු උල්කාපාත කැබලි වල කොටස් මේ සපත්තුර යොදලා
0: තියෙනවා.
1: මන් දන්නේ නැහැ මේක අරගෙන නම් තියනවද කියලා කාරෝරි. හැබැයි පළඳින්න පුළුවන් විදියට කකුලට දාන්න පුළුවන් විදියට තමයි මේ සපත්තු දෙක නිර්මාණය කරලා තියෙන්නේ කියලා තමයි අන්තර්ජාලය කියන්නේ. සාමාන්‍යයෙන් එතනින් පස්සේ නිපු මේ ප්‍රකට බිලියනපතියන් දාන සපත්තු ගත්තොත් එහෙම බ්‍රෑන්ඩ්ස් කියන්න බෑ අපිට. ඔව්. ජෙෆ් බේසෝස්ගේ සපත්තු දෙක සාමාන්‍ය දල වශයෙන් අන්තර්ජාලයේ කියනවා ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා කියලා. පළඳිනක සපත්තු කුට්ටම. ඊට වැඩි වෙන්න පුළුවන්.
0: වෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
1: ඔව්. ඒ තමයි බ්‍රෑන්ඩ් එකක් නේ නේ. මේ වගේ නිර්මාණ කරන ඒවා තියනවා දන්නේ නැහැ අපි.
0: ඔව්.
1: මාක් සකර්බර්ග් කියන්නේ ඉතින් සාමාන්‍ය ඇඳුම් අඳින කෙනෙක් කියලා අපි හිතන්නේ ෂර්ට් ටී-ෂර්ට් එකක් අඳනවා නිකන් ඩෙනිම් එකක් අඳගෙන ඉන්නවා කියලා නේද? ඔහුගේ සාමාන්‍ය සපත්තු කුට්ටමක් ලක්ෂ 3ක් වගේ වෙනවා කියලා තමයි
0: කියන්නේ.
1: දැන් එතකොට ලෝකේ බ්‍රෑන්ඩ්ස් තියෙන ඔයත් විවිධ විදිහ ඒවා ගන්නවා ඇති නේද? ලංකාවෙත් ඒ වගේ තියෙනවා ඉතින්. සල්ලි තියෙන අය අතරම වේදම් කළ ඒවා දාන්න ඕනේ ඉතින් නේද? සල්ලි තියෙන අය නැත්තම් අපි වගේ මේ රුපියල් 2500 දාන්න ඕන එකක් නැහැ නේද ඉතින් නේද?
0: අපි ජීවත් වෙන්නේ අපිට තියෙන වත්කම් එක්කනේ ශාමර. ඒ කියන්නේ අපිට තියෙන එදිනෙදා අපිට වේදම් කරන්න පුළුවන් ගාණත් එක්ක අපිට ඒවා ගන්න පුළුවන් නම් ඒක ගන්න. ඒක අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද ඒක තමාගේ කැමැත්ත. සමහර මිනිස්සු නම් බලනවා මේ උච්චර මේ වේදම් කරන එකේ කාට හරි ගිහින් කන්න දුන්නා නම් හොඳයි නේ කියලා. ඒ මිනිස්සු ඒ දේවලුත් කරනවා. ඉතින් ඒ නිසා මිනිස්සු මේ දේවල් ගන්න හදාදී ඒවට කතා කියන්න ඕනේ නැහැ. ඒ මිනිස්සුන් කැමැත්තට ඒ මිනිස්සු වැඩ කරනවා.
1: ඔව් බිලියන පතියන් එහෙම තැනක ඉන්නවා. මිලියන පතියන් ඊට පස්සේ තව තැනක ඉන්නවා නේද? කෝටිපතියන් ඊට පස්සේ තව තැනක ඉන්නවා. ඔහොම තමන්ගේ තත්ත්වයට අනුව තමන්ගේ ස්ටයිල් එකට අනුව මිනිස්සු දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙන වෙන්න පුළුවන්, ලෙදර් වලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? අපි දන්නේ නැහැ සපත්තු දෙකේ මොකද්ද තියෙන්නේ කියලා තත්තරෝ නේ. කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මේ සපත්තුවල නිපු වටිනාකම තීරණය මේක හදන විදිහත් එක්කනේ නේද? කකුලට පහසුයි, ලෙදර් තියෙන්නේ, අපි වගේ දාඩිය දාන්නේ නැහැ. ඔය මොන පහසුකමින් හැදුවත් ඔය මොන සපත්තු දෙකටත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
0: රිදෙනවා.
1: සකර්බර්ග්ට රිදෙනවා. ජෙෆ් බේසෝස්ටත් රිදෙනවා. ලෝකෙන්න බිලියන ට්‍රිලියන පතියෙක් වුණු වෙන්න නියමිත වෙන්න කට්ටියට රූපවා සපත්තුව ඇතුළට වැලි කැටයක් ගියොත් එහෙම අපිට ඒක රිදෙනවා. කොච්චර හොඳ බ්‍රෑන්ඩ් වර්ගයේ මේස් දෙකක් අපි දැම්මත් ටිකද වෙලාවක් දාගෙන ඉද්දි ඔක අපිට ධාරින්න අපහසුයි නේ. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් මොන තරාතිරමක හිටියත් ජීපුනිපු ජීවිතේ අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තනවා. අපි යන ගමන අඩපණ කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන ওই මට බෑ කියන හැඟීම, පසුතැවීම, මම මේක කරන්න දන්නේ නැහැ, මට කවුරු කැමති නැහැ, අපි ළඟ තියෙන ඉරිෂ්‍යාව, අපි ළඟ තියෙන පන්ති ભેද, ඔය වගේ අපි ඔළුවේ හදාගෙන ඉන්න විකාර වැලි කැට අපේ ජීවිතවල ඉස්සරහට යන ගමන සම්පූර්ණයෙන් නවත්තලා අපි දුවන්න ඉන්නවා නම් ඒ දුවන ගමන අපි නතර කරන්න ওই පුංචි වැලි කැටයකට පුළුවන්කමක් තියෙනවා කියලා මතක තියාගන්න ඕනි. සකබගය මතක තියාගන්න. ඔයාගේ කකුලට සෙරෙප්පු දෙකට ඔයාගේ වැලි කැටයක් ගියොත් ඔයාට ගමන යන්න බෑ කියලා.
0: රිදෙනවා හරි.
1: රිදෙනවා හොදි. ඔයාට රිදෙන විදිහටම නිපු අපිටත් රිදෙනවාම තමයි නේද? පංචස්කන්ධයට දැනෙන දේ අඩු කරන්න බෑ. ගැන ඉතින් මිනිස්සෙක් නෙවෙයි වෙන්න ඕනි ඉතින් නේ. එනිසා තීරණය කරගන්න ඔයාගේ මනසේ ඔයා හදාගෙන ඉන්න ওই විකාර දේවල් අයින් කරලා දාලා ජීවිතය ඉස්සරහට යන්න පුරුදු වෙන. එතකොට තමයි වාට ඔයා යන ගමන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. කොච්චර දණ කිටියක් දන්නවද? සමහර මිනිස්සු මිත්‍යාවන් වල ඉන්නවා නේ. ඕවාගෙන් නැතුව ජීවිතේ නම් ඉස්සරහට යන්න අපි තීරණය කරගන්න ඕනේ.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි යමු නේද මේ කෙටි විරාමයකට?
1: කෙටි විරාමයකටම වෙලා මතක් කරන්නම්. උදේ 9:45යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ආ, ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පොළ
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: පෙරලිකාර සඳුදා
7: සතියේ
8: දවස් පහේම උදේ 10ට
9: 89.1 89.3

0: പിന്തുടരുന്നത് വെൽക്കം ഷോ.
1: දිනවයයි විනාඩි 49යි දැන් වෙලාව අපි වැඩසටහන නිමා කරන්නත් ඕනේ. මේ ඊට කලින් මතක් කරන්න ඕනේ චාමර මෙල්වා ගැන.
2: අනිවාර්යෙන් මෙල්වා ගැන කියන්න ඕනේනේ.
1: මෙල්වා
2: මෙල්වා කියන නම ඇහුණාමත් ඉතින් අය ලන්නවන්නේ දශක දෙකක විශ්වාසයක් තියෙන කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ.
1: මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්නවා කියලා කියන්නේ ඔයාට නිර්වාද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයා ඒ සේවාව සපයන ගණාට දෙන්න පුළුවන් කියන එක.
2: අනිවාර්යෙන්
1: කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
2: ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා වගේ නිෂ්පාදන කටයුතු වලදී අවශ්‍යතාව වෙනකොට පාවිච්චි කරන්න අවම ලෝබර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාලට ලබා දෙනවා. විශේෂම කාරණාව SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. බය නැතුව ගන්න. හරි.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ චාමර මේ NLP ධන නිධානයේ තියෙනවනේ. NLP ධන නිධානයේ ගත්තොත් එහෙම ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ තියෙන හීන ඔක්කොම ටික ඒ විදියටම ඉෂ්ට කරගන්න. ඒ තරමටම වටිනවා NLP ධන නිධානය. ජීවිතේ සිහින යථාර්ථය බවට පත් කරනවා විතරක් නෙමෙයි ඒ සිහිනවල ජීවත් වෙන්න ඔයාලට උදව් කරනවා. මේ අවුරුද්දේ මේ මාසේ 29 වෙනි සිකුරා දකෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටට ලබා දුන්නා. ඉතින් කඳ උඩ රටින් තමයි ඒ සුපිරි ත්‍යාග ලාභය බිහි වෙන්නේ. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන් ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලෙවිය තුලින් ඍජුව මයිකබ ධන මුදලට දායකත්වයක් ලබා දෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් තව තව බල බල ඉන්නපා. දකින තැන් වලින් අනිවාර්යෙන්ම ගන්න NLP ධන නිධානය. මොකද ඔයාට පුළුවන්කම තියෙනවා ජුනි මාසෙදී කෝටිපතියෙක් විසලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. මතක තියාගන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය.
2: ඇමරිකාවේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණනේ තුමන්ගේ මේ අවුරුදු 80 සම්පූර්ණ වුණාට එක්ක දවල මන්දිරය සටන් තරගයක්. ඇමරිකානු ඉතිහාසයේ පළවෙනිවතාවට තමයි දවල මන්දිරය ඒ වගේ වැඩක් සංවිධානය කළා තිබුණේ.
1: එතනත් සටනක් නේ තියලා තියෙන චාවර. මට හිතෙන්නේ සටන් වලට මොකක් හරි අමුතු ආශාවක්
2: ගියත් මේ අංගම් පරිශුරයෙන් දුවුනේ.
1: එහෙම වෙන්නේ නැති මං හිතන්නේ. කියන්නේ සටන් වලින්ම ජීවිතේ ගෙවන්න පුදුම ආසාවක්
2: තියෙනවා. සටනෙම ඉන්නේ නේද? ගේමෙම ඉන්නේ. කොමරි මේ දා මේ අපේ වර්තා වෙලා තියෙන බුද්ධි තොරතුරු අනුව ඇමරිකානු දවල මන්දිරය යාක කරගෙනමින් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙලා හිටියලු කියලා. දැන් වර්තාව පස්සේ තමයි එලි දක්වලා තියෙන්නේ. කොහොම හරි අය ව්‍යාර්ථ කරන්න පුළුවන්කමක් ලැබුණා කියලා තමයි කියලා තියෙන්නේ දාලා ආරක්ෂක අංශවලට. කොහොම හරි තව ටිකකින් ඉතින් සටන නෙවෙයි නේද? ගිරිකෙලි තමයි බලන්න වෙන්නේ තව ටිකකින් ඉතින්. කොහොමද ලෝකේ බලවතරත් තින් තර්ජන තියෙනව නේද නිපු? අපිට තින් ওই තියෙන තර්ජන තුර මොනවද නේ සමාජ මාධ්‍යෙන් හිම තියෙන තර්ජන?
1: අපිට තින් තියෙන තර්ජනේ ඔය තර්ජන නෙමෙයි මේවත් එක බලද්දි. කොහොමවත් කමක් නැහැ අපිට තර්ජනාවත් ගර්ජනාවත් අපි අපේ වැඩේ කරගෙන යනවම තමයි හෙට උදේටත් එනවා තමයි.
2: නිවුස් එකක් වෙන මිනිස්සෙක් වෙන්න නේද? ලෝකෙට නිවුස් එකක් වෙන මිනිස්සෙක් වෙන්න ඉතින් ඔයා උත්සාහ කරන්න. නේ? එහෙම වුණාම ඉතින් ඔයාගේ කෙස් රෝදකට මොකක් හරි හානියක් වුණත් නේද? කෙස් රෝදක් නිකන් සුදු පාට වුණත් ඒක ලෝකේ නිවුස් එකක් වෙනවා.
1: ඔව් ලෝකේ නිවුස් එකක් වෙනවා.
2: ඒක වැරදි පැත්තෙන් නෙමෙයි මම මේ කියන්නේ. ඒක නිසා නිවුස් එකක් වෙන මිනිස්සෙක් වෙන්න ඔයාට පුළුවන් නම් ඔයා ජීවිතේ දිනලා දින්. එතෙන්ට යන්න වැඩ කරන්න දින් නේද? බාධක කොච්චර ආවත්ද කියව ඉස්සරහට අපි මැඩගෙන නේද? ඉවසගෙන අපි දරාගෙන ඉස්සරහට යන්න. ඉතින් අද දවසට ඒව දවසක් වෙන්න කියලා කියන ගමන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා.
1: යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. මතක් කරන්න තව දෙයක් තියෙනවා චාමර. මේදිත් මතක් කරන්න ඕනේ මෙල්වා RB500 අපිත් එක්ක ගෙදර ආිනවා මේ ගමන යන්න. ඉතින් ඒ නිසා මෙල්වා RB500 ඔයාගේ ගෙදරට විශ්වාසෙන් පාවිච්චි කරන්න මිලදී ගන්න කියලා මතක්

0: කරන්න ඕනේ.
1: ඔය වැසි දවස්වල විශේෂයෙන්ම මේ නගරවල යන කට්ටිය නේද? ඔය විශාල ගස් තියෙනවා නගර ආශ්‍රිතව. ඔයගෙන සැලකිලිමත් වෙන්න මේ නදත් වාර්තාලා තියෙනවා ත්‍රිවිරෝධ රථයක් මතර ගසක් කලා වැටලා කියලා. එගින්ද නගර යනකොට ගිමන් හරින්න නේද? වැස්සට කියලා එහෙම ලොකු ගස් යට නතර කරගෙන ඉන්න ඕන ටිකක් හොයලා බලන්න ගහ සම්බන්ධයෙන්. හොඳේ. එහෙම ආරක්ෂාකාරී පියවල වල අනුගමනය කරන්න ඕනේ අපේ නගරවල යනකොට. අපේ නගර සැලසුම මේ තරමටම දියුණු වෙන ඉතින් නේද?
0: එහෙනම් අපි ආවනේ.
1: මම නිපුණිකා.

0: ಸತ್ಯಾಗ್ರಹಯ
1: ಎನ್ನ ಪ್ಯಾಲ್ ಹತಲಿಯತ ದಿನುಮ್ಮವಸ್ತ ಆತ್ಮ ದಿನ ಕೊಟ್ಟು ದೇಕಟ ದಾಹ ಕೊಟ್ಟು ತುನಟ ಹಾರ ದಾಹ ಕೊಟ್ಟು ಹತರಟ ಪನಸ್ ದಾಹ ಕೆಕ್ಕ ಮಹಾ ದಿನುಮ ಲಕ್ಷ ದೇಕ ಹಮಾರಾಗ್ ದಿನ ಅರಿಷ್ಟೆ ವಗೆ ಸುಪಿರಿ ಅಲುಗ್ಮ ಟಿಕಟ್ಟೆಕ ಅದ ಸಂಪತ ಜಾತಿ ಕಲೋಕರೈ ಮಂಡಲೈ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: අයිබෝවන් සුබදාසනක් කලත් පැයක් වෙලාව මතක් කරන්න අංගු දෙදහයයේ දැන් වෙලාපා
6: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
7: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නමයයි එක අසු නමයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. අයබෝවන් සුපම සුබ උදෑසනක් උදේ 10යි විනාඩි 5යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම පුරුදු ආදරෙන් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් හැඩකාර බදාදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන. දැන් හැඩකාර බදාදා දවස කියලා කියන්නේ මොකක්ද කියලා ඔයා දැන්ටමත් දන්නවා. ආයෙත් මම අමුතුවෙන් මේක තමයි හැඩකාර බදාදා දවස කියන්නේ කියලා ඔයාට අඳුන්වලා දෙන්න උවමනාවක් නැහැ කියලා මම දන්නවා. හැබැයි ඉතින් ඔන්න අද තමයි දවස. ලස්සන්ට ඉන්න කැමති ගැනු ළමයින්ට, එතකොට ලස්සන්ට ඉන්න කැමති අපේ පිරිමි ළමයින්ට, ඕනම කෙනෙක්ට, විශේෂයෙන්ම ලස්සනට ඉන්න කැමති ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න ඕනේ කොහොමද? එතකොට ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න ඕනේ කොහොමද? ස්වභාවික සත්කාර අපි කොහොමද අපේ ලස්සන වෙන්න පාවිච්චි කරන්නේ? මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එකට එකතු කරලා කතා කරන එකම දවස තමයි මොකක්ද හැඩකාර බදාදා දවස කියලා කියන්නේ. එහෙමනම් ඉතින් හැඩකාර බදාදා දවසින් අදත් ගොඩක් දේවල් ගැන කතා කරන්න තියෙනවා. කොණ්ඩ ගැන කතා කරන්න තියෙනවා, එතකොට මූණ ගැන කතා කරන්න තියෙනවා, හොඳ ඔයිල් එකක් ගැන කතා කරන්න තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් ගැන කතා කරන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් එහෙමනම් මේ දේවල් දැනගන්න නම් ඔය අනිවාර්යයෙන්ම මාව අහගෙන ඉන්න සිද්ධ වෙනවාමයි. එහෙම නැතුව ඉතින් දැනගන්න විදිහක් නැහැ නේද? හරි, එහෙමනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112510510ට. එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහටම WhatsApp එකේ පැත්තට ඔයාට WhatsApp message එකක් එවන්න chance එක තියෙනවා 0718893893ට. එහෙමනම් ඉතින් හාහා පුරා කියලා ලස්සනම ලස්සන හැඩකාර බදාදා දවස මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් මතක ඇත්තුවම මේ පැත්තට කෝල් එකක් ගන්නත් මතක තියාගන්න ඕනේ හරිද? දෙකටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න. උදේ 10යි විනාඩි 6යි දැන් වෙලාව. මම මනීෂා.

0: ජීවිතයට එක දොරක් වැසෙද්දී තව දොරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසු තැවුණොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහි සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3 Supreme Radio.
5: Magi hande, magi rata.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 15යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
4: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහනේ.
5: ගමේ පන්සිරියාගේ හටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: with ආශි.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3
10: සුප්‍රීම් රේඩියෝ.

0: සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයිෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධාන ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතේ වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතේට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුති ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

උදේ 10යි විනාඩි 21යි දැන් වෙලාව හැමෝම ගැන වද වෙන ඔයා ගැන ඔයාට හිතන්න කියලා දෙන එකම තැන තමයි සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් කියලා කියන්නේ. ඉතින් ඔන්න මට හිතුණ හැඩකාර බතාතා දවසේ ගොඩක් වෙලාවට අපේ කාන්තා පාර්ශවය වද වෙන ප්‍රශ්නකට හරියනම උත්තරයක් කියලා දෙන්න. දැන් මෙහෙමයි කොණ්ඩෙ කියලා කියන්නේ අපි හැමෝම හරි පරිස්සමට බලා ගන්න දෙයක්නේ. ඇත්තටම කොණ්ඩෙ කොහොමද වොෂ් කරන්නේ, එතකොට කොහොමද ෂැම්පු පාවිච්චි කරන්නේ, මොනවද හොඳ කන්ඩිෂන්ස් වර්ග, ඔය වගේ ගොඩාක් දේවල් අපි අපේ කොණ්ඩෙ ගැන කල්පනා කරලා බලනවානේ. කොණ්ඩෙට පාවිච්චි කරන්න කලින් අපි ගොඩක් වෙලාවට හිතනවනේ, ඇත්තටම දැන් මේ කොණ්ඩෙට ඔයිල් පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ඔයිල් වර්ග අපිට පාවිච්චි කරන්න කැමති විදිහේ සුවඳක් ඒ ඔයිල් එකෙන් එන්නේ නැහැ. ඇත්තම කතාව ඒකනේ නේද? ඉතින් මට හිතුණා මෙන්න මේ ප්‍රශ්නෙට ගැළපෙන හොඳම හොඳ උත්තරයක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අද මම මුලින්ම කියලා දෙන්න ලෑස්ති වෙන්නේ ගෙදර ඉඳන් හොඳ සුවඳට හරිම ලේසියෙන් ඔයිල් එකක් හදාගන්න විදිහ ගැන. මේ ඔයිල් එකේ නම තමයි රෝස ඔයිල්. දැන් රෝස මල කියලා කියන්නේ ආදරේ සංකේතයක්නේ, එහෙම නේද? රෝස මල් වලට කවුද ඉතින් අකමැති? එහෙමනේ. හරි, එහෙමනම් ඉතින් මේ රෝස මල පාවිච්චි කරගෙන හරිම සුවඳට හදාගන්න පුළුවන් ඔයිල් එකක් හදාගන්න විදිහ ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. අපිට මේ ඔයිල් එක හදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික ගැන මම මුලින්ම මතක් කරලා ඉන්නම්. අපිට මේ ඔයිල් එක හදාගන්න මුලින්ම උවමනා වෙනවා රෝස මල් පෙති කෝප්ප එකක්. ඔන්න රෝස මල් පෙති කෝප්ප එකක් ඔයාට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාට මේ ඔයිල් එක හදාගන්න කොකනට් ඔයිල් කෝප්පයක් හරි එහෙමත් නැත්නම් ආමන්ඩ් ඔයිල් කෝප්පයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාට තියෙන විදිහට සහ ඔයාගේ කැමැත්ත අනුව තමයි මේ දෙක පාවිච්චි කරන්න ඔයාට පුළුවන් වෙන්නේ. ඔයාගේ ළඟ මේ වෙලාවේ තියෙන්නේ කොකනට් ඔයිල් නම් ඔයාට පුළුවන් කොකනට් ඔයිල් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් මේ වෙලාවේ ඔයාගේ ළඟ ආමන්ඩ් ඔයිල් තියෙනවා නම් ආමන්ඩ් ඔයිල් මේ ඔයිල් එක හදාගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට උපනා වෙනවා පිරිසිදු වීදුරු බෝතලයක්. ඔන්න ඔය ටික තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. මේ කලමනා ටික ලෑස්ති කරගත්තට පස්සේ මම කියන්නත් දැන් කොහොමද ඔයිල් එක හදාගන්න කියලා. ඒක නෙමෙයි කියනකම් බලාගෙන ඉන්න නේද? හරි, එහෙමනම් ඉතින් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ අර අපි ගත්ත රෝස පෙති ටික තියෙනවානේ, මෙන්න මේ රෝස පෙති ටික හොඳට හෝදලා රෝස පෙති ටික වේල ගන්න ඕනේ. වතුර හිඳිනකන් ඔයා මේ රෝස පෙති ටික වේල ගන්න ඕනේ. වේල ගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ පොඩි භාජනයක් අරගෙන, මේක වීදුරු භාජනයක් වෙනවා නම් වඩාත් හොඳයි, වීදුරු භාජනයක් අරගෙන හොයාට පුළුවන් මේ රෝස පෙති ටිකේ වීදුරු භාජනයට දාන්න. ඊට පස්සේ මම කිව්වනේ කොකනට් ඔයිල් හරි ආමන්ඩ් ඔයිල් හරි කෝප්පයක් ඔයාට මේ තෙල් එක හදාගන්න පාවිච්චි කරන්න වෙනවා කියලා. අන්න ඒ ඔයිල් වර්ග දෙකෙන් ඔයා කැමති ඔයිල් වර්ගයක් ඔයාට පුළුවන් කෝප්ප එකක ප්‍රමාණයක් අර රෝස පෙති ටිකට එකතු කරන්න. එහෙම එකතු කරගෙන ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ භාජනේ ඩබල් බොයිල් කරගන්න එක. අපි රෝස පෙති එතකොට තෙලුයි එකතු කරගත්ත භාජනේ ඩබල් බොයිල් කරගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. මෙතනදී ඔයා පැයක් එතකොට පැය දෙකක් විතර ඔයාට මේ තෙල් එක ඩබල් බොයිල් කරගන්න පුළුවන්. එහෙම ඩබල් බොයිල් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ තෙල් එක ටිකක් නිවෙන්න තියලා අර රෝස පෙති ටිකෙන් තෙල් ටික පෙරලා අරගෙන අපි කිව්වනේ පොඩි වීදුරු බෝතලයක් ලෑස්ති කරගන්න කියලා, මෙන්න මේ වීදුරු බෝතලයට දාගන්න. ඔන්න ඔය විදිහට තමයි රෝස ඔයිල් එක හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ට්‍රයි කරලා බලන්න. ගොඩක් වෙලාවට ඔය මේ තෙල් වර්ග පාවිච්චි කරන්න අකමැති අයට උනත් හොඳ සුවඳක් තියෙනවා නම් පාවිච්චි කරන්න පොඩ්ඩක් කැමති හිතෙනවනේ නේද? ඉතින් හොඳ සුවඳක් තියෙන තෙල් එකක් තමයි මේ රෝස ඔයිල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ගෙදරදීම ඔයාට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. හදලා බලන්න. එතකොට බලන්න ඔයාගේ කොණ්ඩේ තියෙන වෙනස කොහොමද කියලා. හරි ලස්සන දීප්තිමත් ඒ වගේම සුවඳවත් කොණ්ඩයක් ඔයාට ලබා ගන්න පුළුවන් මෙන්න මේ රෝස් ඔයිල් එක ඔයා හදලා පාවිච්චි කරොත්. එහෙමනම් ඉතින් හදලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ හරිද? හරි, ඔන්න ඔය විදිහට තමයි රෝස් ඔයිල් එක හදා ගන්න විදිහ ගැන මම මතක් කරේ. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න.
එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න කෙනදේ මතක් කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන් 0718 89 389 3ට. දෙකට මහගෙන ඉන්න උදේ 10 විනාඩි 26 දැන් වෙලාව 5.

0: වෙලාව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 30යි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු. කිරිපත් ගොඩ, චාමික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
0: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ.
5: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ඇතින් ඈත අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
3: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
6: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
3: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනෝ. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
6: ඉගිලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි ඒ කරගන්නේ.
3: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න ඕනේ.
6: ජෙට් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
3: ඔක්කොම තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio. මගේ අහන මගේ රට.
0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
5: Supreme Lifestyle.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට දිනෙන් දින යාවත් කල්වනා ව්‍යාපාරික ලොවේ කතුමිත්‍රි
1: බිස්නස් හයිලයිට්ස්
2: කසාකල සමූහ ව්‍යාපාරයට අයත් කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ 2025 ඔක්තෝබර් මාස 10 වනදින රජ ලියාපදිංචි වැවිලි සමාගමක් ලෙස කටයුතු ආරම්භ කළ අතර මේ වගාවන්ට අමතරව තවත් ව්‍යාපාර ගණනාවක් මේ වන විට ආරම්භ කර ඇත. මෙවන් තත්ත්වයක කසාකල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දනපීරිස් මහතා විසින් රූපවාහිනී වැඩසටහනකදී ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් නිවැරදි කිරීම සඳහා 2026 ජුනි මාස 16 වන දින පෙරවරු 10:30ට වත්තරමුල්ල වෝටසේචීදී පැවති සාකච්ඡාවේ මෙලෙස ප්‍රකාශ කර සිටියා.
3: මම රංජිත් පීරිස් කසාකල සමූහ ව්‍යාපාරයේ සභාපති. අද අපි මාධ්‍ය හමුවක් පැවැත්වුවා. විශේෂයෙන්ම මම රූපවාහිනී වැඩසටහනේදී මම විසින් ප්‍රකාශ කරන වචනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව. ඉතින් ඒ වචනේ නිවැරදි කිරීම සඳහා තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ. ඉතින් මම එතෙන්දි කිව්ව දේ තමයි අපි මාස 6කට සැරයක් මේ ඩොකියුමන්ට්ස් දෙනවා කියලා. ඇත්තම කිව්වොත් අපි මේ ආයතනයේ පටන් අරගෙන අවුරුදු එකමාරයි වෙන්නේ. මේ මුළු කාලය පුරාවට මේ අවශ්‍ය ලේඛන අපි බාර දීලා තියෙනවා. අපි ජනවාරි මාසේ ඉඳලා ජූනි මාසේ 31 වෙනකොට අපි බාර දීලා තියෙනවා. ජූනි මාසේ 31 ඉඳලා දෙසැම්බර් 31 වෙනකොට බාර දීලා තියෙනවා. මේ අවුරුද්ද අපි මාර්තු 31 වෙනකන් ඒ අවශ්‍ය මහ බැංකුවෙන් ඉලව සියලුම වාර්තා අපි ලබා දීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි මට කිව්වේ. ඉතින් ඒක නියාමනයේද ඒක පරීක්ෂණයේද අධීක්ෂණයේද කියන එක ගැන මට ඉතර ලොකු මේකක් තිබුණේ නැහැ. මේ වචනේ නිවැරදි කරන්න තමයි අද අපි මේ සාකච්ඡාව ප්‍රවෘත්ති කරන්නේ.
1: Business highlights
0: on Supreme Radio. Asu 9.1 Asu 9.3 Supreme Radio.

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
2: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome
1: show. අනුග්‍රහය.

උදේ 10යි විනාඩි 49යි දැන් වෙලාව. ඉතින් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාර බතාතා දවස් අහගෙන ඉන්නකොට මට හිතුණා පානදුරේ පැත්තට චුට්ටක් යන්න ඕනේ කියලා. මොකද චූටිම චූටි බබෙක්ගේ අද උපන්දිනේ කියලා මට කිව්වා. ඉතින් එයාට අනිවාර්යයෙන්ම විෂ් කරන්න ඕනේ. පානදුරෙන් මට කුමාර කතා කරා. අද කුමාරගේ පුංචිම පුංචි දෝනිගේ අවුරුදු 2 බර්ත්ඩේ එක කියලා කිව්වා. ඉතින් අම්මා සුවේත අය වගේම අයියා නවිත පොඩි අයියා නිතුම් එකතු කරගෙන එයාට විශ් කරන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් ගනුල්ලා ගනුල්ලට නම් තේරෙන්නේ නැහැ නේද? එහෙමනම් පැටිය ඔයාට සුපර්ම සුබ උපන් දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි කියන්නේ සුප්‍රීම් රේඩියෝ නැඳල මමල හැමෝම ඔයාට හරිම ආදරෙන්න විශ් කරනවා. ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම මේ විදිහටම ඉෂ්ට වෙන්න ඕනේ. අනේ ඉතින් චූටිම බබෙක් නේද? හරි, ඉතින් අපේ ගනුල්ලට හරිම ලස්සන කවියක් එවලා තියෙනවා අපේ ජගත්. මෙන්න මේ විදිහට තමයි කියලා තියෙන්නේ. ආදරේ සුදු දුවේ පණවෙන් පියා වාගෙම ඔබේ අම්මා අපේ හදවත තුලට දැනෙන සතුට කොපමණ නැහැනෙ නිම්මා සෙනෙහසින් දුව තුරුළු කරගෙන වැළඳ ගන්නවා දීලා පෙම්මා උපන් දිනදා ගනුල්ලා දුව රකීවා සම්බුදුන් සම්මා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලස්සනම ලස්සන කවිය මේ පැත්තට එවලා තියෙන්නේ. එහෙමනම් ඉතින් අපේ ගනුල්ලාට සුපර්ම සුබ උපන් දිනයක් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම සරත් දොඩන් ගොඩින් කතා කරා. අද ගයාශාන්ගේ බර්ත්ඩේ එක කියලා කිව්ව. ඔන්න ගයාශාන් ඔයාටත් සුපම සුබ උපන් දිනයක් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන සුපම සුබ උපන් දිනයක් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම කළුතරින් පහන් කතා කරා. වැඩකෙන තැන අය අනිවාර්යෙන්ම එකතු කරගෙන අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. හැමනම් ඉතින් මේ කැටි ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 011 2 5106 5106. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් වට්ස්ඇප් පැත්තට මැසේජ් එකක් 0718 89 3 89 3. දිගට වහගෙන ඉන්න ඔයා වහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. වෙලාවත් මතක් කරන්නම් උදේ 10යි විනාඩි 51යි දැන් වෙලාව 5.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාඩි හයයි දැන් වෙලාව. ඒ කියන්නේ දෙවනි පැයෙන් තමයි ඔන්න මේ විදිහට ආයමක් සැරයක් අපි දෙන්න මුණ ගැහෙන්නේ. ඉතින් අද හැඩකාර බදාදා දවස. ඒ කියන්නේ ලස්සන ගැන වැඩිපුර කතා කරන දවස. එහෙමනම් ඉතින් දෙමම කලින් පැයද කියලා දුන්නනේ හොඳ සුවඳවත් ඔයිල් එකක් හදාගන්නේ කොහොමද කියන කාරණාව. මට හිතුණා මේ පැයදෙත් චුට්ටක් කොණ්ඩෙ පැත්තටම යන්න ඕනේ කියලා. මොකද ඉතින් මේ කොණ්ඩෙ කියලා කියන්නේ ගෑනු පිරිමි ભેදයක් නැතුව අපි හැමෝම හරිම පරිස්සමට බලා කියා ගන්න කැමති දෙයකටනේ. ගොඩක් වෙලාවට අපි කොණ්ඩේ කළු මෙමේ සුදු වෙනවට කැමති නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ නේද? සුදු වෙච්ච ගමන් අපි මොකක් හරි ක්‍රමයකින් කොණ්ඩේ කළු කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ හැමදේම අපි කරන්නේ අපි කොණ්ඩේ ලස්සනට තියාගන්න සහ අපිට අපේ කොණ්ඩේ ලස්සනට පේන්න ඕන නිසානේ. ඉතින් මට හිතුණා කොණ්ඩේ ගැන දෙවනි පැයේ මුලින්මත් චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. ඇත්තටම දැන් ඔය කොණ්ඩෙට ඔයිල් පාවිච්චි කරනකොට අපි මේ හොඳ ප්‍රසිද්ධ කියමනක් අහලා තියෙනවානේ. ඒ තමයි කොණ්ඩේ වැවෙන්න නම් අපේ ඔළුවට තෙල් දාන්න ඕනේ. මේක ඉතින් අද ඊයක කියන දෙයක් නෙවෙයි. අතීතේ ඉඳන්ම මේ වෙනකම් අපි අහන අපිට සුපුරුදු වාක්‍යයක්. හැබැයි ඉතින් ඇත්තටම මේ කාරණාවේ 100%ක් ඇත්ත දෙයක් තියෙනවා. ඒ තමයි හොඳ හෙයා කෙයා පුරුද්දක් තමයි මේ කොණ්ඩෙට තෙල් ඇප්ලයි කරනවා කියලා කියන්නේ. හැබැයි ඉතින් කොණ්ඩෙට වුණත් ඔයිල් පාවිච්චි කරනකොට අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් ටික නොදැන අපි ඔයිල් පාවිච්චි කරොත් සමහරක් වෙලාවල් වලට කොණ්ඩෙ ගැලවිලා යන්න බලනවා. කොණ්ඩෙ අහුරු පිටින් යන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා නේද? මොනව කරත් කොණ්ඩෙ වවා ගන්න බැරි වෙන ඔන්න ඔය වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මට හිතුණා අපි කොණ්ඩෙට ඔයිල් පාවිච්චි කරනකොට දැනගන්න ඕන දේවල් ටිකක් චුට්ටක් කතා කරන්න ඕනේ දෙවනි පැයේ මුලින්ම කියලා. දැන් අංක එකටම ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි. එහෙමත් නැත්නම් ඔයා කරන්න ඕන දෙයක් තමයි තෙත් වෙලා වතුර බේරෙන කොණ්ඩෙට ඔයිල් පාවිච්චි නොකර ඉන්න. ඉතින් මේ දේ තමයි අපි මුලින්ම මතක තියාගන්න ඕන දේ. තෙත් වෙලා වතුර බේරෙන කොණ්ඩෙට ඔයිල් පාවිච්චි කරන්න නැතුව ඉන්න මතක තියාගන්න ඕනේ. ඉතින් අපි මේ තෙත පොඩ්ඩක් හිඳුනට පස්සේ අපිට පුළුවන් අපේ ඔළුවට ඔයිල් පාවිච්චි කරන්න. එහෙම නැතුව තෙත් වෙලා වතුර බේරෙන කොණ්ඩෙට ඔයිල් පාවිච්චි කරන එක නොකර ඉන්න ඔන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ ඔයිල් ඔළුවට ඇප්ලයි කරනකොට අපි ස්කැල්ප් එකට ඇප්ලයි කරන්න කලින් සමහර පුරුදු වෙලා ඉන්නවනේ මේ තෙල් ටික චුට්ටක් රත් කරන්න. මෙන්න මේ වගේ පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි තෙල් ගොඩාක් වෙලා රත් කරලා රත් කර කර ඉන්නේ නැතුව චුට්ටක් රත් වුණ ගමන් මේක ඔළුවට දාන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලා රත් කරලා තෙල් ඔළුවට නොදා ඉන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඒකට හේතුව තමයි ගොඩක් වෙලා මේ රත් කරපු තෙල් අපේ ඔළුවට දැම්මොත් අපේ ස්කැල්ප් එකට වෙන්න තියෙන හානිය ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඩැමේජ් එක ඔයාට අඩු කරගන්න පුළුවන් ලාවට රත් වෙලා තියෙන තෙල් ඔයාගේ ඔළුවට ඇප්ලයි කරොත්. ඒ වගේම තමයි අපි මේ ඔයිල් ඇප්ලයි කරාට පස්සේ අනිවාර්යෙන්ම ස්කැල්ප් එක මසාජ් කරන්නත් මතක තියාගෙන ඉන්න ඕනේ. ඔය ආවට ගියාට තෙල් ටික ඔළුවට දාලා නිකන් ඔහේ කොණ්ඩෙ පීරලා පැත්තකට වෙලා ඉන්න එපා. එහෙම කරන්නේ නැතුව ඔයාට පුළුවන් නම් ඔයාගේ ස්කැල්ප් එකට ඔයිල් එක ඇප්ලයි කරාට පස්සේ පොඩි මසාජ් එකක් ඔළුවට ඔයාගේ ඇඟිලි තුඩු වලින් දෙන්න. එහෙම වුණොත් ඔයාගේ හිස්කබලේ රුධිර සංසරණය වැඩි වෙලා කොණ්ඩෙ නිරෝගීව තියාගන්න ඔන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඉතින් අතින් පස්සේ පොඩ්ඩක් ඔළුව මසාජ් කරන්නත් මතක තියාගෙන ඉන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට මේ කොණ්ඩෙට තෙල් ඇප්ලයි කරනකොට හැමත් නැත්නම් ඔළුවට තෙල් දානකොට මේ ස්කැල්ප් එකට විතරනේ තෙල් දාන්නේ. ඒ කියන්නේ කොණ්ඩේ මුලට විතරයිනේ අපි තෙල් දාන්නේ. හැබැයි එහෙම කරන්නේ නැතුව ඔයාට පුළුවන් නම් කොණ්ඩේ මැදට ඒ වගේම කොණ්ඩේ අගට මේ තෙල් ඇප්ලයි කරන්න. මේකෙන් ඔයාගේ කොණ්ඩේ වේලුණු ගතියක් තියෙනවා නම්, ඒ කියන්නේ කොණ්ඩේ ඩ්‍රයි වෙලා වගේ තියෙනවා නම් ඒ දේ අවම කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ කොණ්ඩේ තික්මට කැඩෙන සුළු ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ දේත් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා මුළු කොණ්ඩෙටම ඔයා ඔයිල් ඇප්ලයි කරොත්.
ඒ වගේම තමයි අන්තිම වැදගත්ම දේ. මේක තමයි අපි දැනගන්න ඕනම දේ. ගොඩක් වෙලාවට ගොඩාක් අය කරන දෙයක් තමයි මමත් දැකලා තියෙනවා සමහරක් කාලවල වල මමත් කරපු නරකම නරක දෙයක් තමයි මේ දේ. දැන් අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවනේ, හිතන්නකෝ අද රෑ මම මගේ කොණ්ඩෙට තෙල් ඇප්ලයි කරන, කියන්නේ ඔළුවට තෙල් දාලා මම පහුවෙනිදා දවල්ට තමයි සමහරක් වෙලාවට ඒක මගේ ඔළුවෙන් අයින් කරන්නේ. මෙන්න මේ විදිහට මේ රූටින් එකක් විදිහට කරන කට්ටිය ඉන්නවනේ. මෙන්න මේ විදිහට ඔයාගේ ඔළුවට ඔයිල් පාවිච්චි කරන්නේ නැතුව ඔයාට පුළුවන් නම් ඔයා ඔයිල් පාවිච්චි කරන දවසට පැය දෙකක් තුනක් වගේ ඔයාගේ ස්කැල්ප් එකට ඔයිල් පාවිච්චි කළා, ඊට පස්සේ වොෂ් කරලා දාන්න. මෙන්න මේකෙන් ඔයාගේ කොණ්ඩේ ගොඩාක් නිරෝගීව තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා තමයි කියන්නේ. මොකද අපි දවස පුරාම ඔළුවේ ඔයිල් තියාගන්නකොට කුණු දූවිලි රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ඔයිල් ඇප්ලයි කරනකොට පැය දෙකක් තුනක් ඔළුවේ ඔයිල් ටික තියෙන්න දීලා ඊට පස්සේ හොඳ ෂැම්පු එකකින් වොෂ් කරලා දාන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ දේවල් ඔයා නොකර හිටියොත්, හරිද, ඔයා කරන එක අඩු කළොත් එහෙම ඔයාටත් හරි ලස්සන හොඳ නිරෝගී ඝනකම දිග දිදුලන කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ නරක පුරුදු නැවතුවොත් ඔයාටත් ලස්සන දිග කොණ්ඩයක් ඉක්මනින්ම ඔන්න ළඟා කරගන්න පුළුවන්කම ලැබේ. එහෙමනම් ඉතින් මේ දෙවලු අනිවාර්යයෙන්ම කරලා බලන්න. මොකද අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න, විශේෂයෙන්ම අපේ ගෑනු ළමයි. කොණ්ඩේ ලස්සනට තියාගන්න නොකරන දෙයක් නැහැනේ, කොණ්ඩේ ඉක්මනට වවා ගන්න, ලස්සනට තියාගන්න නේද? ඉතින් මේ දේවල් උත්සාහ කළ බලන්න. මේ හැම දෙයකින්ම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ කොණ්ඩේ හරි පරිස්සමට බලා කියා ගන්න. හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න දෙවනි පැයෙන් තමයි ඔන්න මේ විදිහට ආයමත් සැරයක් අපි දෙන්න මුණ ගැහුනේ. වෙලාවත් මතක් කරන්නම් 11:12 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 16යි දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පෑතුන.
8: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තියෙන්න එපා.
1: ඔච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
8: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
1: හැබැයි පයින් යන අපිට ජාමර සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
8: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න.
1: මංකෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
8: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
1: ඔක්කොම තියෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show Supreme Radio මේක සුපිරියක්.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකලහය විනාඩි 25 දැන් වෙලාව. ඉතින් මේ පැත්තට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒකටිය එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම මුලින්ම යනවා බණ්ඩාරගමට. බණ්ඩාරගමෙන් මදූෂ හේෂාන් මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. දැක්කනේ මදූෂ, ඔයාමට නම කිව්ව නැතුණට මම ඔයාගේ නම හොයාගත්තා. හරි, ඉතින් මදූෂ මේ පැත්තට කියලා තියෙනවා බණ්ඩාරගම ෆැෂන් ෂොප් එකේ ඉඳන් අපි ඔයාලව අහගෙන ඉන්නවා. අපි වත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මදූෂ, ඔයාවයි ඔයාගේ යාළුව හැමෝමයි මම හරිම ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම මම යනවා පුස්සල්ලාව පැත්තට. සුබ උදෑසනක් වේවා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. අපි පුස්සල්ලාව BF ජනපදෙන් ඉජි අනුර තමයි මේ විදිහට මැසේජ් එකක් එවලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ඔන්න අනුර, ඔයාවත් මම එකතු කරගන්නවා හරිම ආදරෙන් ඊළඟ සින්දුවට. ඒත් එක්කම මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. ගුඩ් මෝර්නින්, අද නම් අපිවත් එකතු කරගන්න අපිත් වෙනවා, අපිත් එකතු වෙනවා ඔයාට. ඉතින් කොහොමද කියලා අහලා තියෙනවා. ගොඩක් හොඳින් ඉන්නවා. රංජිනී තමයි මේ විදිහට කෝට්ටෙන් මැසේජ් එකක් එවලා තියෙන්නේ. හැමදාම අහන්න බැරි වුණාට ඔයාව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි රංජිනී කියලා තියෙන්නේ. ඒත් එක්කම තව කවුද ඉන්නේ? ලක්ෂ්මන් ඉන්නවා මඩපාතෙන්. තමරා, නිශානේ, චේතනායි වගේම තේජවර් පුංචි පුතාවයි. භාග්‍ය, අවිෂ්කය විතරක් නෙවෙයි සෙරුවාවිලෙන් කෙඩියේ සමරසිංහවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා දෙන. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. බෑ බෑ බෑ, එහෙම යන්න බෑ. කතා කරපු කෙනෙකුත් ඉන්න, ඔයාවත් එකතු කරගන්න ඕනේ. පානදුරට යන පා පානදුරෙන් ජගත් කතා කරා. කතා කරලා ලස්සනම ලස්සන කවියක් මට දුන්නා. මෙන්න මේ විදිහට තමයි ජගත් කියලා තියෙන්නේ. සොඳුරු අදහස් මිහිරි හඬකින් කෝල් නදමින් ඇහෙනවා. මනීෂා, ඔබ රසික ලෝකයේ සඳක් වාගේ දිලෙනවා. ලෝකෙ හැම තැන ඔයාගේ නම මතක් කර කර කියනවා. දුරක සිටියත් සදා කල් හිම ළඟ වගේමයි සිටිනවා. ඉතින් බොහොම ස්තූතියි ජගත් මේ විදිහට ලස්සනම ලස්සන කවි මට විතරක් නෙවෙයි අපි හැමෝටම එක වගේම දෙනවට. ඉතින් එකතු කරගන්න කියලා කිව්වා යාළුව හැමෝමයි, පවුල හැමෝමයි. ඒත් එක්කම විශේෂයෙන්ම අපේ සරත්වයි, මාලා සඳනායකවයි අනිවාර්යෙන්ම එකතු කරගන්න කියලා කිව්වා. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න. ඉතින් අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ විදිහට මේ පැත්තට කෝල් එකක් ගන්න. 0112 512 510 510. වෙලාවත් මතක් කරන්න, 11:27 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: වෙලව මතක් කරන්නම් 11 විනාඩි 31යි දැන් වෙලාව.
1: දශක පහක් පුරා පිත්තල බහඩ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරණේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
4: අසු නවයයි තුන
0: Supreme Radio.

0: ජීවිතයට එක දොරක් වැසෙද්දී තව දොරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසු තැවුණොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: පැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් වාතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක 3ට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
4: Supreme Lifestyle.

0: එකොළහයි විනාඩි 42යි දැන් වෙලාව. ඉතින් මට හිතුණා හැඩකාර බදාදා දවසින් අපිට අන්තිමට කතා කරන්න තියෙන දේ ගැන කතා කරන්න ඕන කියලා. දැන් අයිස් කියුබ් සත්කාරය ගැන කතා කරනකොට, එහෙමත් නැත්නම් ෆේස් අයිස් බාත් සත්කාරය ගැන කතා කරනකොට, මම මේට කලින් හැඩකාර බදාදා දවසින් අයිස් කියුබ් සත්කාරය කරන්නේ කොහොමද, එතකොට මොන වගේ දේවල්ද අපි මේකට පාවිච්චි කරන්න ඕනේ, මෙන්න මේ දේවල් ගැන මම කතා කරන්න මට හිතුණා. ඉතින් මේ හරිම ජනප්‍රිය ස්කින් කෙයා ක්‍රමයක් විදිහට අපි පාවිච්චි කරන මේ අයිස් කියුබ් සත්කාරයේ අපි කන්නේකින් අපිට ලැබෙන වාසි ටිකක් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ කියලා. මොකද අපි දන්නේ නැහැ මේ සත්කාරයේ කන්නේකින් අපිට මොන වගේ දේවල්ද අපේ ශරීරයට ලැබෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා ඒ දේවල් ටිකත් අනිවාර්යයෙන්ම අද හැඩකාර බදාදා දවසින් කතා කරන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ විදිහට අයිස් කියුබ් සත්කාරය අපි සිද්ධ කිරීමෙන් ගොඩක් වෙලාවට අපි මූණ ලස්සනට තියාගන්න සහ පැහැපත්ව තියාගන්න, අපේ මූණට ෆ්‍රෙෂ් ලුක් එකක් ගේන්නනේ අපි මේ විදිහට අයිස් කියුබ් සත්කාරය කරන්නේ. ඉතින් ඇත්තටම මේ සත්කාරයෙන් අපේ සම මත තියෙන අතිරික්ත තෙල්, ඒ වගේම දූවිලි, ඒ විතරක් නෙවෙයි අපද්‍රව්‍ය අපිට ඉවත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ අපිට හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්නත් පුළුවන්. හොඳ සත්කාරයක් තමයි මේ අයිස් කියුබ් සත්කාරය හරි ෆේස් අයිස් බාත් සත්කාරය හරි කියලා කියන්නේ. ඉතින් ඒ විතරකුත් නෙවෙයි අපේ මේ ඇස් වටේ තියෙන, එතකොට මූණේ තියෙන ඉදිමුණු ගතිය අයිස් වතුරෙන් අපිට අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ අපේ හමේ තියෙන ඉරිටේෂන් තත්වයන් తాවකාලිකව අපිට ඔන්න වළක්ව ගන්න පුළුවන්කම ලැබෙනවා මේ අයිස් කියුබ් සත්කාරය අපි සතියට එකපාරක් දෙපාරක් විතර අපේ මූණට සිද්ධ කළොත්. ඉතින් ඒ වගේම තමයි මේ අයිස් වල තියෙන සීතල නිසා අපේ හමේ තියෙන රුධිර ප්‍රවාහය උත්තේජනය වෙලා මූණට ස්වභාවික දීප්තියක් වගේම කලින් කිව්වා වගේ නැවුම් පෙනුමක් ලබා ගන්නත් අපිට උපකාරී වෙනවා මේ අයිස් කියුබ් සත්කාරය. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ෆේස් අයිස් බාත් සත්කාරය ගැන කතා කරොත්, මෙන්න මේ විදිහට ෆේස් අයිස් බාත් එකකින් පස්සේ අපේ සම ස්මූත් වෙලා, ඒ වගේම නැවුම් පෙනුමක් ලබා ගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔය ඩේලි මේකප් පාවිච්චි කරන අය ඉන්නවනේ. දැන් ගොඩාක් වෙලාවල් වලට ඔෆිස් එහෙම අපේ යන කාන්තා පාර්ශවය හැමදාම වගේ මේකප් පාවිච්චි කරනවනේ, මේකප් යූස් කරනවනේ. ඉතින් මෙන්න මේ වගේ අයට මේ ෆේස් අයිස් බාත් සත්කාරයෙන් පස්සේ මූණේ තියෙන මේ සිනිඳු කම නිසා මේකප් දාන්නත් හරිම ලේසි වෙනවා. ඉතින් ඒ නිසා මේ අයිස් බාත් සත්කාරය කරන කෙනෙක් නම්, විශේෂයෙන්ම මේ ෆේස් අයිස් බාත් සත්කාරය කරන කෙනෙක් නම්, ඔයා ඒක දිගට මේ විදිහටම කරන්න මතක තියාගන්න. ඒ වගේම තමයි මම කලින් අයිස් කියුබ් සත්කාරය කරනකොට මතක් කරා ඔයාට, අපි අයිස් කියුබ් සත්කාරය වුණත් සතියකට එකපාරක් එහෙමත් නැත්නම් දෙපාරක් තමයි කරන්න ඕනේ. හැමදාම අයිස් කියුබ් සත්කාරය අපේ මූණට කරොත් අපිට සෙම් ප්‍රතිශාව, හිසේ කැක්කුම, ඒ වගේ දේවල් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවලුත් මතක තියාගෙන මේ දේවල් කරන්න කියන එක ඔන්න ඔයාට හරිම ආදරෙන් මතක් කරනවා. එහෙමනම් ඉතින් මෙන්න මේ මතක් කළා වගේ වාසි ගොන්නක් අයිස් කැට සත්කාරයෙන් වගේම ෆේස් අයිස් බාත් සත්කාරයෙන් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් ඉතින් මේ දේවල් නතර කරන්න එපා, දිගටම ප්‍රමාණයක් සහිතව කරන්න මතක තියාගන්න ඕනේ. හරිද? එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ගැනත් මම මතක් කරේ. මට හිතනවා පුංචි බ්‍රේක් එකකට ගියොත් හොඳයි කියලා. මොකද හිතන්නේ? ඒක හොඳයිද? හරි, එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න පුංචි බ්‍රේක් එකකට යන්න තමයි ලෑස්ති වෙන්න. වෙලාවත් මතක් කරන්නම් 11:46යි දැන් වෙලාව.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය, කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
2: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න, බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවනම් ෂොට් එකක් අපිට ගැලපෙන දාන්න. හරිද?
2: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The Welcome Show.
4: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා කබුන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

විලහයි විනාඩි 52යි දැන් වෙලාව. ඒ කියන්නේ මට යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් හැඩකාර බදාදා දවසට සමු දීලා සමුගන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. අද හැඩකාර බදාදා දවසින් ඔයාව මුණ ගැහුණා වගේම හෙට දවසේදී රසපිරි බ්‍රහස්පතින්දා දවස අරගෙන හරියටම උදේ 10ට එනවා කියන පොරොන්තුවෙන් තමයි මම යන්නේ. එහෙමනම් ගිහිල්ලා එන්න. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. හරිද? මම ගියාට ඊළඟ කෙනා එනවා. එයා මග තාම එන ගමන් ඉදින්න. එනිසා දිගටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝත් අහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන තමයි යන්නේ. සුබ දවසක් වෙලාවත් මතක් කරන්නම්. 11:52 දැන් වෙලාව. මම මනිෂා.

0: සුබදහවල කිතෝතුනි වෙලවදවල 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයට එක දරක් වැසිද්දී තව දොරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසු තැවුණොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහි සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිබෝන් ආයුෂ බොහෝ වේවා හිතවතුනි, සුබම සුබ දවසක්, සුබම සුබ දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. FM 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් හිතවතුනි. සතියේ දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් වාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. ඉතින් මතක් කරනවා, පැය මුලම ප්‍රෝග්‍රෑම් එකේ මුලම වාට මතක් කරනවා, අන්න අපි TikTok live එක පටන් අරගෙන තියෙනවා. සතියේ දවස් 3ක් විතර අපි TikTok live වෙනවා, Facebook live වෙනවා. ඉතින් ඒ ඔක්කොටම සම්බන්ධ වෙන්න අපේ TikTok live එකට ගිහින් මුලින්ම අපි follow කරන්න කියලා මතක් කරනවා. ඔයාට මාව අහනවා වගේම බලන්නත් පුළුවන්කම ලැබෙනවා TikTok live එක පැත්තට. ආවොත් එතක මතක් කරන්න ඕනේ අපේ Facebook pages දෙකක්ම තියෙනවා, අනිවාර්යෙන්ම අපි follow කරලා තියාගෙන යන්න. Facebook පැත්තට ගිහින් search කරන්න Supreme Radio කියලා. අන්න අපේ pages දෙකක් එතකොට ඔයාට පේනවා. අන්න මේ pages දෙකම follow කරලා like කරලා තියාගන්න, යාළුවෝ ඔක්කොටමත් share කරන්න. YouTube channel එක YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. මොකද අපි අනිත් හැම social media platform එකකටම upload කරන short video වල full episode එක අපි upload කරනවා අපේ YouTube channel එකට. ඒ නිසා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. Insta page එකත් අනිවාර්යෙන් follow කරන්න. Insta කියලා කියන්නේ අපේ ටිකක් අර දැන් අංකල්ලා ආන්ටිලා පවා දැන් ඉන්ස්ටා පොඩ්ඩක් හදාගන්න ට්‍රයි එකක් දෙනවා නේ. ඉන්ස්ටා කියන්නේ වෙනම වයිබ් එකක්. රයිට්, ඔය ටික තමයි හෝම්වර්ක් කරන්න තියෙන්නේ. එහෙනම් අපි ලස්සන වෙලාවක වැඩේ පටන් ගන්න හදන්නේ. අද හරි සෞම්‍ය කාලගුණයක් තියෙනවා කියලා තමයි මම හිතන්නේ. එක එක පැතිවල වෙනස්. ඉතින් කොහොමද දන්නේ, මේ පැත්තර නම් හරි සෞම්‍ය කාලගුණයක් තියෙන හැඩක් තමයි අපිට පෙනීගෙන යන්නේ හිතවතුනි. එහෙනම් සෞම්‍ය කාලගුණයක් තියෙන වෙලාවක අපි ලස්සනම ලස්සන සින්දු ටිකක් ගහන්න යන්නේ. අද බදාදා දවස. බදාදා දවස කියලා කියන්නේ 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ ලස්සනම ලස්සන සින්දු අපිට අහන්න ලැබෙන දවසක්. අද ජූනි මාසේ 17 වෙනිදා කියලාත් මතක් කරන්න ඕනේ, අමතක වෙලා තියෙනවනේ. දවසේ මැද මතක් කරන්න බෑ ඒවාට. අන්න හරි. ඒ කියන්නේ 6 වෙනි මාසේ 17 වෙනිදා තමයි අද උදා වෙලා තියෙන්නේ. එන හොඳ දවසක්, හොඳ වෙලාවක් අපි ලස්සනම ලස්සන සින්දුවක් අහන්න තමයි යන්නේ. මේ නොස්ටැල්ජික් සින්දුවක්. මේ සින්දු නැතුව ට්‍රිප් එකක් ගිහින් නැහැ ජීවිතේට. වෙලාව දවල් 12යි විනාඩි 8යි. දෙකම අහගෙන ඉන්න දවල් 2 වෙනකම් මං ඉන්නවා. ලයිව් එකෙත් ඉන්නවා, රේඩියෝ ලයිව් එකෙත් ඉන්නවා. එහෙනම් වැඩේ පටන් ගමු.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහගම්පල.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
0: with ආශි.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padala gannatu padan ganna satiya dawas pahema ude hatata the welcome show
2: anugrahaya
5: warthapika wartha kamani koti 8 nlb danada dahane lutrayi rupiyal koti 13.97 ikma u devanta supiritya galaba dimin rathi sangvardhaneta devanta shaktiyak vemin obad dinawa ratat dinawala jatiya mahatana sampatha tanani dahane biladi gena obad koti patiya kuwan
6: meltdoll hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

වෙලාව දව 12යි විනාඩි 26යි හිතවතුනි FM 89.1 89.3 මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් අපි ලයිව් එකට කට්ටිය කීප දෙනෙක් නෙමෙයි බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේනක සඳුරන මතක් කරනවා, එතකම අපි ඈන් අපිට කතා කළා මේ ගෝනපල එයාගේ ක්ලෝදින් ෂොප් එකේ සද්දෙටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා. ඒත් එක්කම එයා ෆෝන් එකෙන් සුප්‍රීම් රේඩියෝ අපේ ලයිව් එක බලාගෙන ඉන්නවා. අහන්නයි බලන්නයි දෙකම පුළුවන් ඔයාට. යන TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. මොන අපි ලයිව් එක පටන් අරගෙන තියෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මිනුරි අපිත් එක්ක ඉන්නවා, නිෂා ඉන්නවා, ඒත් එක්කම සංජීව ඉන්නවා, ඊට පස්සේ සුසී ඉන්නවා, ඒත් එක්කම ජීව ඉන්නවා, ජීවනි පානදුරෙන් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම කුමුදුනි ඉන්නවා කුවේට් වලින්. ඉතින් මේ විතර ගොඩක් කට්ටි ඉන්නවා. එතකම කවුද චොලාන් නේද? ඊට පස්සේ කවුද මේ ඩිම්පල් ගර්ල්? එයත් ඉන්නවා අපිත් එක්ක. ඒක එක නම් නේ TikTok වල Instagram වලට කියහම එහෙම නම් කියවන්න මාර්ගයමත් දෙන්න ඕනේ. එහෙම තමයි නේ. ඒ වෙන වෙන නම් නෙදාලා තියෙන තේ මෙහෙමයි. දැන් අර ශිල්පාල මැක්ස්, ඊට පස්සේ ඒන්ජල් චන්ද්‍රා, ඒ වගේ නම් තමයි දාලා තියෙන. කමන්නේ කොහොම නත් කමන්නේ කොහොම හරි මොන නමකින් හරි කමන්නේ අපි බලන් ඉන්න. දැන් වැඩේට බහින්නයි හදන්නේ. දැන් හැමදාම මොන හරි ඔය කරුණක් දෙකක් තුනක් පොයින්ට් එකක් දෙකක් තුනක් ඔයාට කියනවනේ. ඉස්සරහට තව තව දේවල් කියන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් මේ හරි ලස්සන මේ උපමාත් එක්ක තමයි මට මේ ඔය ආටිකල් එහෙම කියවනකොට ඒව හම්බෙන්නේ. හරිද? ඔයගලන්ට ඇහෙනව නේද පොත පෙරලන හැටි? පොත පෙරලන සද්දේ, පොත පෙරලන සද්ද ඇහෙනවනේ. හරියට හරි. ඉතින් මෙන්න මේකයි තිබ්බේ. හරි, දැන් වැරද්දක් වුණාම ඔයා පිළිගන්න කැමතිද? ඔයා අතින් වැරද්දක් වුණාම මම අපේ TikTok ලයිව් එකේ ඉන්න කට්ටියට කියන්නේ. ඊට පස්සේ අපි රේඩියෝ එකෙන් අහගෙන කට්ටියගෙන් අහන්නේ. ඔයාගේ අතින් වැරද්දක් වුණාම ඔයා පිළිගන්න කැමතිද? සෑහෙන හිතන්න ඕන ප්‍රශ්නයක් නේ. අපි ඇත්තටම අපි අතින් වැරද්දක් වුණාම පිළිගන්නවා. මම නම් ඇත්තටම පිළිගන්නවා. සෑහෙන මම නම් පිළි අරගෙන තියෙනවා. ඉස්සරහට පිළිගන්නවා. මගේ අතින් වැරද්දක් වුණා නම් මගේ අතින් වැරද්දක් වුණේ කියලා මම පිළිගන්නවා. ඇයි දන්නවද? ඒකට හරි ලස්සන එකක් ලියලා තිබ්බේ. වැරද්දක් වුණාම පිළිගන්න. මොකද දන්නවද? Google Map එක අපි පාවිච්චි කරනවානේ. ලොකේෂන් එක හොයාගන්න, ඩෙස්ටිනේෂන් එකක් හොයාගන්න අපි කොහේ හරි යද්දි Google Map එක උනත් route එක වැරදුනහම රණ්ඩු කර කර ඉන්නේ නැහැ. අපිට බනින්නේ නැහැ. එයා කරන්නේ මොකද්ද? අලුත් route එකක්. ඒ තැනටම යන්න පුළුවන් වෙන route එකක් අපිට හොයලා දෙන එකනේ. ඒ නිසා පුළුවන් නම් පළවෙනි කරුණ විදිහට මම ඔයාලට කියන්නේ, ඔයාගේ අතින් වැරද්දක් වුණොත් අනේ ඒක පිළිගන්න. පිළි අරගෙන sorry කියන්න. නේ just a word නේ. ඒකනේ වචනින් විතර sorry කියලා හදන්න එපා. හදවතින්ම sorry කියන්න, සමාව ගන්න. ඔයාගේ අතින් වැරද්දක් වුණාම පිළිගන්න කියලා මතක් කරන ගමන් අපි මේ සින්දුව කෙලින්ම යවනවා කහතුඩු ගෝනපල හොරණ ප්‍රදේශයට. එළු මල්ලි පිටි කඩලා අර සින්දු කියන්න බෑ ඇත්තටම. ඒ නිසා අපේ MS ෆර්නෑන්ඩෝ මහත්තයා ඒ සින්දුව ලස්සනට කියලා තියෙනවා. වෙලාව දවල් 12:29 ඉදිකරම හගින්න දවල් 2 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ.

0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්නා

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා තමනි කෝටි 8 NLB දනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත දනරිතහනේ බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එව මෙහෙව.
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ වික් නිමේෂා
9: The Welcome Show
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
7: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
3: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
7: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනෝ. ඒ ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
3: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි ඒ කරගන්නේ.
7: මංගෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
3: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතුරු ඔක්කොම අපිට තියෙනවනේ.
7: ඔක්කොම තියෙනවා.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show 89.1 89.3

වෙලාව දවල් 12 විනාඩි 46 හිතවතුනි අපේ ලයිව් එකේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් මෙහෙම අද වෙනම මාතෘකාවක් ලයිව් එක පැත්තේ වෙනම මාතෘකාවක් ක්‍රියාත්මක වෙනවා. හරිද? දැන් ලයිව් එක පැත්තට ආවොත් ඔයාලට දැන් ලයිව් එක පැත්තේ එක එක ප්‍රදේශවල කට්ටිය ඉන්නවනේ. එක එක රටවල කුවේට් වෙන්න පුළුවන්, කටාර් වෙන්න පුළුවන්, නවසීලන්තේ, ඊට පස්සේ මෙල්බර්න් වල, ඊට පස්සේ පිලියන්දල, ඊට පස්සේ තව කොහෙද මොනරාගල, ඊට පස්සේ නුවර, රොසේ හක්මන, ඔය වගේ ගොඩාක් තැන් වලින් කට්ටිය මම අද නිකන් ඇහුවා කට්ටියකින් කොහෙ කොහෙද ඉන්න කියලා. ඉතින් ඒ කට්ටියගේ මම නිකමට ඇහුවා ඕගොල්ලොන්ගේ පැත්තේ, ඕගොල්ලොන්ගේ ප්‍රදේශයේ, ඕගොල්ලොන්ගේ පළාතේ දැන් කවුරු හරි විසිට කෙනෙක් එනවනම්, කවුරු හරි කෙනෙක් එනවනම් මොන මොන වගේ දේවල්ද බලන්න තියෙන්නේ කියලා. ඉතින් ලස්සන දේවල් ගොඩ දැන් මාතර අපේ මේ ඉන්න අපේ ලයිව් එකට එන කෙනෙක් හක්මන පැත්තේ, එයා කියනවා පරවි දූපත බලන්න ඔයාව එක්කන් යන්නල්. ඊට පස්සේ අපි නවසීලන්තේ ඉන්න කට්ටිය කියනවා මෞරි ඩාන්ස් පෙන්නන්න, ඊට පස්සේ හංගි ෆුඩ්ස් දෙන්නම්. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් කියනවා. ඉතින් ඒත් එකම කුවේට් වල කට්ටියගෙනුම් මං ඇහුවා ඊ රටේ තියෙන මොන මොන හරිනේ, අර අපි හැමෝටම මොන මොන හරි විශේෂ තැන් තියෙනවනේ. ඉතින් හැම ප්‍රදේශයකටම විශේෂ තැනක් තියෙනවනේ. පිළියන්දල එක්කෙනෙක් ඉන්න, පිළියන්දල එක්කෙනා මට කිව්වා මේ අපේ කවුද පිළියන්දල ඉන්නේ, කවුද කවුද නමත් එක්කම කිව්ව නැත්තම් හරිනේ. චතුජනී කිව්වා ඔරලෝසු කනුව පෙන්නන්නලු. ඒක තමයි, ඒකත් හොඳ තැනක් නේ, පිළියන්දල ඔරලෝසු කනුවක් තියෙනවා. ඉතින් එහෙම තමයිනේ, එක එක තැන්වල එක එක වටිනා කියන දේවල් තියෙනවානේ, කොමුනත් අපිව පරිස්සම් කරන්න ඕනේ. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් මේ ලයිව් එකේ කතාව මම කිව්වේ. ඉතින් අපිත් කියනවා අශ්විනී ඉන්නවා කුවේට් වලින්, ශිහාර ඉන්නවා කුවේට් වලින්, අංජුනී ඉන්නවා නවසීලන්ත පැත්තෙන්, ඒත් එක්කම චතුජනී ඉන්නවා පිළියන්දලින්, ඊට පස්සේ අපේ තව කවුද සජිත් අකලංක ඉන්නවා, අපේ තරෙන්දු තිසර ඉන්නවා නුවරින්. ඉතින් බෙල්වුඩ් එක්කන් යන්නම් කියලා කිව්වා. ඒත් එක්කම තව කවුද ඉන්නේ, බ්‍රයන් ඉන්නවා. ඉතින් මේ විදිහට ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැමෝම අපේ හක්මන පැත්තෙන් සංජු ඉන්නවා, හැමෝම එකතු කරගන්නවා අපි. රයිට්. ඉතින් අපි තව සින්දුවක් අහන්න ඕනේ. දැන් අර කලින් කිව්වේ වැරද්ද, ඒක ගැන කල්පනා කරලා බලවද පොඩ්ඩක්. අර ඔයාගේ ජීවිතයේ මොකක් හරි අර වැරද්දක් වෙලා තියෙනවා නම්, කාට හරි කෙනෙක්ට වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද පිළිගන්න. මොකද දන්නවද, අර Google Maps උනත් අපි යනකොට අපිට අතේ රූට් එක වැරදුනොත් එහෙම අපිට බයින්නේ නෑනේ. එයා අපිට ඒ ලොකේෂන් එකට, මේ ඒ ඩෙස්ටිනේෂන් එකට මේ යන්න පුළුවන් තව මාර්ගයක් කියලා දෙනවා. ලේසියෙන් හරි අපහසුයෙන් හරි කොහොම හරි එතනට යන්න ඕනේ විදිහ අපිට කියනවා විතර. අනිත් එක තමයි මේ වැරදි මිනිස්සුන්ව පොඩ්ඩක් අත්තරින්න පුරුදු වෙන්න. අපේ ජීවිතේ සෑහෙන්න දියුණුවක් ළඟා කරගන්න පුළුවන් විදියක් තමයි මේ වැරදි මිනිස්සුන්ව අත්තරින එක. ඇයි මේ වැරදි මිනිස්සුන්ව අත්තරින්නේ කියන්නේ? කල්පනා කරලා බලන්න. ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වුණාම ඔයා මොකද කරන්නේ? ෆෝන් එක ස්ටෝරේජ් මේ 128GB වෙන්න පුළුවන්, 256GB වෙන්න පුළුවන්, 1TB වෙන්න පුළුවන්, ඕන එකක් 64GB වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් පිරුණාට පස්සේ මොකද වෙන්නේ? එතන ඉඳන් ෆෝන් එකේ කැපැසිටි, ෆෝන් එකේ මොන තරම් ෆීචර්ස් තිබ්බත් ෆෝන් එක ලැග් වෙන්න පටන් ගන්නවා, කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතෙත්. අනවශ්‍ය වැරදි මිනිස්සු ඔයාගේ ජීවිතේ ලඟ වෙලා ඉන්නව නම් අර අපි ෆෝන් එකේ ජංක් ෆයිල්ස් ඔක්කොම, අර ඩුප්ලිකේට්ලා තියෙන ෆයිල්ස් ඔක්කොම අයින් කරලා දාලා, ඩිලීට් කරලා දාලා, රීසයිකල් බින් එකටත් ගිහින් PC එකේ නම් ඔක්කොම ටික අයින් කරලා දානවා වගේම ඔයාගේ ජීවිත

89.1 Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයට එක දරක් වැසිද්දී තව දරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසුතැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටි,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික

අයිබෝන් සුබ දහවල්ලක් හිතවතුනි. වෙලාව දවල් එකයි විනාඩි හයයි. අපි දෙවනි පෑයට තමයි ලන්ච් බ්‍රේක් එක ඇවිල්ලා තියෙන්නේ. දෙවනි පෑය කියන්නේ හිතවතුනි අවසාන පෑය. දවල් දෙක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. ඔයා දන්නවා ඉතින් සති දවස් පහම දවල් 12 ඉඳන් දෙක වෙනකම් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න අවස්ථාව තියෙනවා කියලා. ඉතින් අපිත් එක්ක කුවේට් වලින් තමයි අද කුවේට් තමයි අද ජයග්‍රහණය කළා තියෙන්නේ. මොකද කුවේට් වලින් තමයි මම හිතන්නේ 8 දෙනෙක් විතර ඉන්නවා කුවේට් වලින්. ඉතින් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා, ආදරෙන් සාදරෙන් අපේ නිමේෂා රත්නායක අක්කා. අයිබුවන් සුබම සුබ දහවලක් වේවා කියලා. මේමයි ඉතින් දැන් ඕගොල්ලොන්ගේ රටට උදේ වෙන්න පුළුවන්ද නවසීලන්තෙට රෑලු. ඉතින් අපිට ඒක අදාළම නෑ. මම කියන්නේ සුබ දහවලක් වේවා කියලා. චේතනා කල්හරි හායි කියලා දාලා තිනවා. චේතනා කල්හරි අයිබුවන් අයිබුවන්. එත් එක්කම හන්සනෝ අපි පිළිගන්නවා ආදරෙන් සාදරෙන් අපේ නුවර පැත්තේ හන්සන. ඉතින් මේ විදිහට කට්ටිය ගොඩක් අපි වහගෙන බලාගෙන ඉන්නවා. දැන් මේ පැයේ මුලම ඔයාලට කියන්න ආරංචියක් තියෙනවා. මේ ආරංචිය ගොඩක් කට්ටිය දැන් දන්නවා. ඉතින් වයස අවුරුදු 12ට අඩු පොඩිත්තෝ ඉන්නවනම් ගෙදර, එව නැත්තම් දන්න කොහෙ හරි ඉන්නවනම් එහා පැත්තේ ගෙදර ඉන්නවනම් අන්න කියන්න පොඩ්ඩුන්ට අවස්ථාවක් දෙනවා අපි. මේ පින්බර පොසොන් මාසේ ඔයාගේ පොඩිත්තට නැත්තම් ඔයාට මේ අවුරුදු 12ට අඩු ඔයාගේ පොඩිත්තට මේ ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් නේ. ලස්සනට චිත්‍ර අඳින්න කියන්නේ අර ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ නෙමෙයි, හරිද? ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන් නම් පොසොන් පොහොය ගැන හිතන දේ, පොසොන් පොහොයට මොකද කරන්නේ, පොසොන් පොහොය සමරන්නේ කොහොමද, මේ ඕනම මාතෘකාවක් යටතේ A4 කොළයක ලස්සන චිත්‍රයක් අඳලා, හරිද? ඊට පස්සේ ඒක කැමති විදිහට පාට කරලා, ඒගොල්ලන්ට බාධා කරන්න එපා, කැමති විදිහකට පාට කරලා අපි දැන් මේ කියන නම්බෙකට, මම දැන් මේ කියන WhatsApp නම්බෙකට පින්තූරයක් අරගෙන, පැහැදිලි ඡායාරූපයක් අරගෙන අපිට එවන්න. 0718 893 893 කියන අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp කරන්න. WhatsApp කරලා ඉවරලා මතකද WhatsApp කරනකොට මේ චිත්‍රය උඩින් ඔයාගේ නම ගම විස්තර, පොඩි එකනාගේ පොඩ්ඩගේ නම ගම විස්තර ලියලෙවන්න. දැන් හොඳම දේ එක නෙවෙයි, හොඳම දේ තමයි අපේ මේ චිත්‍රවලින් අපි තෝරලා ජයග්‍රාහී චිත්‍ර හිමි අපේ පොඩිත්තන්ට අපි දෙනව අවස්ථාවක්. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක එකතු වෙලා ඉදිරිපත් කරන්නේ, ගොල්ලොන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල පොඩ්ඩු විශේෂාංගයේ වෙනුවෙන්. එහෙනම් ඉතින් අපිත් එක්ක පොඩ්ඩංගි උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා ජයග්‍රාහී චිත්‍ර හිමි අපේ පොඩිත්තන්ට. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. හරිම ලේසි දෙයක්, හරිම පහසු දෙයක් කරන්න තියෙන. එන මේ පින්බර පොසොන් මාසේ වාගේ පොඩ්ඩට කියලා ලස්සන චිත්‍රයක් අඳලා අපිට WhatsApp කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වෙලාවේ අපේ ලයිව් එකේ ඉන්න හැමෝටම දැන් මේම චිත්‍ර අඳින්න කිව්වට පස්සේ අහනවා, දැන් අපේ අවුරුදු 30-40 කට්ටියත් අහනවා චිත්‍ර අඳින්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. ලෝක වැඩිහිටි දිනේට ඕගොල්ලොන්ට අපි දෙනවා චිත්‍ර තරගයක්. චිත්‍ර අඳින්න දෙනවා, බය වෙන්නපා. නෝනේ මගේ සුදු නෝනේ. වෙලාව දවල් 1:09 දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස්ටේනස්, සරුවේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
3: සුවබර අඟහරුවාදා
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
13: The Welcome Show.
14: අනුග්‍රහය
15: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 Supreme Radio.

පොඩි කාලේ සිටන් මම ආවෙසුයන් ලස්සන රන් එතන. අදනම් මාරම ලස්සන සින්දුර ගතින අර මේ ඇත්තටම අපි දැන් මේ ලයිව් එකේ ඊට පස්සේ වෙබ්සයිට් එකේ මැසේජ් දාපු කට්ටියම අපිත් කතා කරේ මේ වගේ සින්දු තිබ්බේ නැත්තම් ට්‍රිප් එකක් කොච්චර බෝරින් වෙයිද අපේනේ. හරිම කම්මැලි අපි යන හැම තැනම ට්‍රිප් එකක් එහෙම යන්න වෙන්නේ. ඉතින් නිදාගෙන තමයි යන්න වෙන්නේ යන වාහනේ. ඒ නිසා ඉතින් මේ මේකට අපිට කියන්න වචන නෑ. මේ වගේ සින්දුනේ නිර්මාණය කළානේ, සෑහෙන සේවයක් කරලා තියෙන යති බැලුවාමනේ. අපිට සතුරු ඉතන වෙලාවට, අපි විනෝද වෙන වෙලාවට, අපි අර අපි කියන දිවාග තියෙන සින්දු මේවානේ. හරිම ලස්සනයි. ඉතින් අද දවස කියලා කියන්නේ බදාද දවස කියලා කියන්නේ හරිම ලස්සන. අපි කවුරුත් කැමති හරිම ලස්සන දවසක්. අර කලින් කිව්වා වගේ මේ අර දැන් මේ ලයිව් එකට ආවොත් එහෙම ඔක්කොම ඉන්නේ අවුරුදු 25, 26, 22, 19, 18 වගේ කට්ටිය. ඒ කියන්නේ මේ අර අපි වැඩි හිටියෝ නිකන් අර අවුරුදු 30, 35 නෙමෙයි, ඉතින් 40, ඒ වගේ මේ 60, 70 ඒ වගේ කට්ටිය විතරක් නෙමෙයි. මේ සින්දුල අපිත් හරි ආදරේ කතා කරන්නේ ඕගොල්ලෝ ලයිව් එකේ ඉන්න කට්ටිය මැසේජ් එකක් දාන්න. ඉතින් මරු කියලා කට්ටිය දාලා තිනවා. රයිට්. දැන් ඉතින් අපි ද එක කරුණක් මම ඔයාලට කියන්නම්. අර ජීවිතය අර ජීවිතේ මොනවා හරි හදාගන්න පුළුවන් දේවල් ගැන කියනකොට, ඉතින් මේ අර දැන් සමහර සයිට් වලට ගියාම අපි ගොඩාක් මොනහරි දේවල් අරගෙන අපිට අවශ්‍ය අපිට අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන කාට් එකට දාගත්තට අපි චෙක් අවුට් කරන්නේ නැහැ නේවා නේ. අර අපි මොකක් හරි වෙබ්සයිට් එකට හරි මොකට හරි ගිහින් නේ අපිට මේ මොනහරි අපි දකින දේවල් ටික ඔක්කොම මුලින්ම කාට් එකට දාගත්තට නේ. නැත්තම් කොහේ හරි බඩු ගන්න ගියාම නේ, මොනහරි දෙයක් ගන්න ගියාම ඒ දේවල් ඔක්කොම අපි කාට් එකට දාගත්තට ඒ ඔක්කොම දේවල් චෙක් අවුට් කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේත්. ඔයාට හම්බෙන ඔයාට දකින හැමදේම ඔයා ළඟට ගත්තට නේ, ඒව ඔළුවට දාගත්තට ඒව ඔයාගේ ජීවිතේට දාගන්න එපා. හැම දෙයක්ම ජීවිතේට දාගන්න එපා. එහෙම දාගන්න ගියොත් හරි අවුලක් වෙනවනේ. ඒ නිසා අර මේ අවශ්‍ය දේවල් ඔක්කොම කාට් එකට දාගත්තර කමක් නැහැ, ඔක්කොම ඔළුවට දාගත්තර කමක් නැහැ. හැබැයි ලං කරගන්න ඕනේ නේ. අපේ ජීවිතේට ගොඩාක් ලං කරගන්න ඕනේ, ජීවිතේට එකතු කරගන්න ඕනේ, චෙක් අවුට් කරගන්න ඕනේ. අපිට අවශ්‍යව දේවල් විතරයි, නැත්තම් හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔය යාළු මිත්‍රයෝ වුණත් එහෙම තමයි නේ, මිනිස්සුනත් එහෙම තමයි. අපිට දකින කට්ටිය ඔක්කොම ටික කතා බහ කරාට ගමන්නේ. හැමෝම ළඟට ගන්න යන්න එපා. හැමෝම ජීවිතේට ලං කරගෙන ජීවිතේට එකතු කරගන්න යන්න එපා. එකතු කරගන්න ගියොත් හිතවතුනි සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නේ. ඒ නිසා ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවක් අහන්න. අපේ ජෝති මියුසික් එක හෙද්දිම දන්නවා. වෙලාව දවල් 1:26. මේ පැත්තරෙන් අපි ලයිව් එක පටන් අරගෙන තියෙන තව පොඩි වෙලාවයි ලයිව් එකේ ඉන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
5: ගමේ පන්සිරියාගේ හැටකාරිය
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න
7: ටෙම්පෝ ටවුන්
6: විත් ආශි
8: The Welcome Show
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තියෙන්න එපා.
10: ඔච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
3: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
10: හැබැයි පයින් යන අපිට ජාමර සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙන්න.
3: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න.
10: මංකෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
3: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
10: ඔක්කොම තියෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show
10: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දගකාර පොඩිත්තු වෙනුවෙන්මයි
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ
13: 89.1
0: සුප්‍රීම් රේඩියෝ
13: රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු. කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
6: සින්දු කෆේ විත් නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The Welcome Show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeyata
10: The Welcome Show.
0: අනුග්‍රහය
12: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකා.

වෙලාව දවල් එකයි විනාඩි 46 හිතවතුනි. ඉතින් මේ වෙලාවේ TikTok live එකේ ඉන්න කීප දෙනෙක් මතක් කරන ඕනේ. චේතනා කල්හාරි අපිත් එක්ක ඉනා ඉතාලියේ නාපොලි වලින් අපේ මිස්ටර් ක්‍රෂ් ඉන්නවා. හන්සන ඉන්නවා. ඒත් එක්කම අපේ පැතුම් අය ඉන්නවා රෝම් වලින් සිරිකුසා සිසිලියා. බලන්න මේ ඉතාලියෙම කීප දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඒත් එක්කම නිෂා ඉන්නවා කුවේට් වලින්. ඒත් එක්කම අංජුනි ඉන්නවා නවසීලන්ත පැත්තෙන්. ජයලත් කුමාර් මතක් කරනවා. ඒත් එක්කම අපිට කෝල් කරපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. අපිට පස්සරින් කතා කළා. ඉතින් බොහොම ආදරෙන් අපි කිතුර ගන්නවා ඒ කට්ටියවත්. ඉතින් බුත්තල පස්සර වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලාත් කිව්වා. ඉතින් ඒ කට්ටියවත් එකතු කරගන්නවා බොහොම ආදරෙන්. එතකම කලුතරින් කැලුම් කතා කළා කිව්වා අපි වහගෙන ඉන්නවා කියලා. අපි දේශප්‍රිය මවණෙල්ලෙන් එකතු කරගන්නවා. එතකම රයිගම් පැත්තෙන් නිශාන්තිවත් එකතු කරගන්න ගමන් මාළදිවින පැත්තෙන් නිශාන්වත් එකතු කරගන්නවා. රයිට්. ඉතින් මේ විදිහට තමයි ඒ කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නේ. ආ තරුව එකතු කරගන්නවා. තරුෂිව අපි එකතු කරගන්නවා පිළියන්දල පැත්තෙන්. ඉත් අනෝමාව එකතු කරගන්නවා. අයෝමිත් එකතු කරගන්නවා. ගීතිකා එකතු කරගන්නවා. මොහොමඩ් නජීබ් මත බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් නම් මිස්සුනාන අනිෂාවත් එකතු කරගන්නවා. ප්‍රභාත්වත් එකතු කරගන්නවා. දැන් තමයි කට්ටි නම් ටිකට අට්ටක් ගල දාන්නේ. ඉතින් කොහොමරි ඉදපු හැමෝටම බොහොම ස්තුතියි අපි බලාගෙන අහගෙන ඉදපු හැමෝටම බොහොම ස්තුතියි. අපි වෙබ්සයිට් එක පැත්තෙන් අපි වහගෙන ඉදපු අපේ සෝල් නුවර ඉන්න බණ්ඩාරය ඇතුළු පිරිසත් අපි බොහොම ආදරෙන් මතක් කරන ගමන් මාළදිවින පැත්තේ නිෂාන් බණ්ඩාරයවත් බොහොම ආදරෙන් මතක් කරනවා. ජපාන පැත්තේ අපි වහගෙන ඉන්නවා සසීවත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා. දයාවත් එකතු කරගන්නවා කුවේට් පැත්තේ. රයිට්. ඔය හැමෝම එකතු කරගෙන අපි යන ලස්සන සින්දුවක් අහන්න. එහෙනම් හෙටත් හමු යමු දවල් 12ට ලන්ච් බ්‍රේක් වෙදී. දවස පුරාවට එක දිගට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. මම බොහොම බය වුණා. මගේ පණය පා වුණා. ගින්නනම් සුබ දවසක් මං මැක්.

Supreme Radio. Supreme Radio. I said,

0: Green Radio.
1: ජීවිතයට එක දොරක් වැසෙන්නේ තව දොරක් විවෘත වෙනවා. වැසෙන දොර ගැන සිතමින් පසුතැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහි සුබ දවසක්. සිහිනගිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳසැල් ජාලය කසා කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ ක්‍රමයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චානික බ්ලාස් ස්ටේනස් සම්වේරු දොරලු පිත්තල පහන් උතුලු සිල්ම පිත්තල අවශ්‍යතාවෙන් බෙරුවින් චානික බ්ලාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ

0: වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එදා මෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිනහදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patana ganna පටන් ගන්න. සතියේ දවස් 5ම උදේ 8ට. Welcome show.
5: අනුග්‍රහය.
6: වාර්තාතික වාර්තා කමෙන් කෝටි 8 NLB තනට තහන මෙතුරායේ රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපුරුකයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්ම සම්පත තහන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: 89.1 89.3.

0: ප්‍රේම් රේඩියෝ
1: දශක පහක් පුරා පිටතල බහඳ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චානික බ්‍රස්ටිලා සරුවීරු දොරලො පිටතල පහන් උතුල සිල්ව පිටතල අවශ්‍යතාවෙන් දෙනුවින් චානික බ්‍රස්ටිලා නුමර පාල් කිරිපත් ගොඩ
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද
3: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ඩයට හොන බලියක් බලා ගන්න වෙන්නේ නැහැ
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න
5: ටෙම්පෝ ටවුන්
4: විත් ආශි
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
2: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියර කවක් නැහැ සීට් බෙල්ට් දාගෙන යන පස්සේ නිකන් අසාධාරණයක් වුණා ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තින්න එපා
8: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ මොනා හරි දැක් කරගන්නව තමයි
2: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ
8: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනෝ ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙන්නේ
2: ඉගිලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න
8: මංකෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා
2: ඒත් විතරයි අඩු වෙලා තින්නේ ඉතුරු ඔක්කොම අපිට තියෙනවනේ
8: ඔක්කොම තියෙනවා
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show
9: Supreme Radio මේක සුපිරියක්

0: சுனவையாய் எக்க அசுனவையாய் துண
1: சுப்பலம் ரேடியோ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
3: විතරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සිංහින දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුන ඇසෙන ගැටුම තන් සොයා උතුම් යම සත්‍යයක්
0: Travel with Supreme
1: සති දවස් පහේම
2: The Welcome Show අහන්න
3: කාලේ වල තලාවෙන් වසේ ගියත් සමහර මතක

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලේ සිතුවම් කරන ට්‍රීම්ලයිට්
1: සතිරීතික පලා රාත්‍රී හතට අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝති අටේ එන්නල්වී තනට තහන් වෙදුතුරයිය ගුපියල් කෝති 13-9-8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයක් ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
3: 89.1 89.3

0: පහදවෙන්න දැන් වේලාව 3යි. ජීවිතයට එක දරක් වැසෙන්නේ තව දරක් විවෘත වෙනවා. වැසෙන දොර ගැන සිතමින් පසුතැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රහී සුබ දවසක්. සිහිනතින ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

asunnoveja i tunnel. Supreme Radio.

0: ජීවිතයට එක දොරක් වැසෙන්නේ තව දොරක් විවෘත වෙනවා. වැසෙන දොර ගැන සිතමින් පසුතැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහි සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: 100ක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
0: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
2: ඇතින් ඇතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තියෙන්න එපා.
3: ඔච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
2: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
3: හැබැයි පයින් යන අපිට ජාමර සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
2: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න.
3: මංකෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
2: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
3: ඔක්කොම තියෙනවා.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: පෙරලිකාර සඳුදා
2: කේන්තියන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය ආශා හිතමු ඇයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව යුතුකම මොකද්ද
1: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ ගමේ
2: පන්සිරියාවිය හැටකාරිය ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න
3: ටෙම්පෝ ටවුන්
2: විත් ආශි
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
2: The welcome show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema ude hatata The welcome show
1: anugrahaya
5: wartha pita wartha kabuna koti 8 nlb tanade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u devanta supiritya galabadimin rathi samvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwan
6: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: 89.1 89.3 Supreme Radio.

0: සුබ සඳාවක් දැම්වලා ඔබ සවස හතරයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

දවසාතරයි විනාඩි දුනයි. කාලෙකට පස්සේ වැඩට ඇවිල්ලා මෙතන සෝබන දාන්න හදන්න එපා. අනේ අම්මේ මන් දන්නේ මිනිස්සු ලෙඩ වෙනා ඉතින් එහෙම තමයි අසනීප වෙලා ඉඳලා අපි නැවත වැඩට ඇවිල්ලා ඉන්නවා. සාදරෙන් ආදරෙන් පිළිගන්න හිතවතුනි මාව. රයිට් කටහඬේ පොඩි මිහිරි ගතියක් දැනෙනවා ඇති. ඔබට මගේ හඬ කොහොමත් කවදත් මිහිරි කියලා මන් දන්නවා. ඒ මිහිර තවත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් ඒ මිහිර සමරන අවසහාය වෙනකම් මේ පැත්තට එන්න කියලා ආරාධනා කරනවා ඔයාට. 0718 89 83 89 83. ඒ කියන්නේ මොකක්ද? මගේ WhatsApp number එක. ඒකට message කරන්න පුළුවන් WhatsApp වලින්. හොඳයි, calls නම් ගන්න එපා දෙයියනේ. calls answer කරන්න නැහැ. ඒකට calls ගන්න ඕන නම් 0112 510 510 hotline එක තියෙනවා. ඒකට answer කරන්න හිතුනොත් නැහැ. ඒකට call කරන්න හිතුනොත් answer කරන්න. හරි. ඉතින් ඒ වගේම කාලෙකට පස්සේ මාව දැක්කේ නෑ. මාව හොයලා තියනවා කට්ටිය සෑහෙන්න. කොහොමද අයින් වෙලා ගිහිල්ලාද? මොකද උනේ? මක්කයි උනේ කියලා හොයපොයත් ඉන්නවා. නැති අයත් ඉන්නවා. ඒ ඔක්කොම අද TikTok live එකට ඇවිල්ලා තිනවා. යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහලා live එකට ඉන්න. live එකේ මාව බලන්න පුළුවන්කම තියෙන. මොකද මට වෙලා තිබ්බේ? ඇයි ඇඩට ආවේ නැත්තේ? බොරු මෙඩිකල් එකක් දීලා ගෙදරට වෙලා හිටියා නේද? ඔය වගේ ප්‍රශ්න තියනවා නම් විසඳ ගන්න එන්න TikTok live එක පැත්තට. අද කතා කරනවා විද්‍යාවට අනුව අපිට ලැබිය හැකි ඉහළම මානසික සුවය කියන්නේ මොකක්ද? විද්‍යා පාඩම අංක 1. රයිට්. ලෝකේ සතුටින්ම සිටින පුද්ගලයා කවුද කියන එක ගැන මම ඔයාලට කියනවා. අද ඉතින් කොහොමද සන්තෝෂෙන් ඉන්නේ අපේ ජීවිතේ? අපි කොහොමද සන්තෝෂෙන් ගත කරන්න ඕනි කියන එක හැමදාම හැම වෙලාවෙම අපි කතා කරනවා. නමුත් මේක වෙන්නේ නැහැ. ඒ නිසා අද ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනි කියලා මට හිතුණා. විද්‍යාත්මක පැත්තෙන් ඔයාලට කියලා දෙන්න ඕනි කියලා හිතුණා. මං සන්තෝෂෙන් හිටියා පහුගිය දවස් ටිකේ රස්සාවට ආපු නැති නිසා. අත්තම කතාව හොඳ මෙඩිකල් එකක් අරගෙන ડોක්ටර් කෙනෙකුට කියලා ලීව් එකක් දැම්ම ගෙදරින්. හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන්. පඩිත්තම් වෙනවා. රයිට්. එහෙම නෙමෙයි, ඇත්තටම අපි ජෙනුයින් විතරද කතා කරනවා. හරිද? ඒ කතාව අහන්න ඉන්න ඕනි හවස 6 වෙනකන්. එහෙමනම් පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අද ස්පෙෂල් දවසේ කියන බදාදා දවසේ වදන්නෝ අපි අහන්නේ ඕල් හිට්ස්. පරණ සින්දු තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ පැත්තට එන සින්දුක් අහන්න එකතු වෙන. සින්දු ඉල්ලගෙන නම් එන්න එපා, තරහ වෙන්න එපා, සින්දු දෙන්නේ නැත. පටන් ගන්නවා මෙන්න මේ විදිහට. මගේ බොළඳ විය බැලි ආදරේ ගැන කියලා ඔයාලට. ශලිවැ ජයන්තත් එක්ක හවස 4 වෙනාඩි 5යි මං ආශී සුප සැන්දාවක් මේ Supreme Radio Tempo Town.

0: භූමි
1: නවලව හවස 4 විනාඩි 15යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිබත්ගොඩ චාන්නික බ්ලාස්ටේනස් සරුවේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්ලාස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනපළා රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.

අන්නේකයි රහසයි සොදුරු ජීවේ රහසයි සැනසුමේ රහසයි කරුණා දයා ගුණේ සන්තෝසෙන් ඉන්න ඕනි ඒක තමයි කියන්නේ අනුන්ගේ දේවල් හොයන්න එතකොට සන්තෝසෙන් ඉන්න පුළුවන් අනේ වන්දන්නේ අහන්න විද්‍යාත්මකව බැලුවොත් මනුස්සයෙකුට ලබන්න පුළුවන් ස්ථාවරම සහ ඉහළම මානසික සුවය මොකක් කියලා දොවා හිතන්නේ විද්‍යාත්මකව බැලුවොත් හරිද ලොකු ප්‍රශ්න අහන්න එපානේ මේ රේඩියෝ එකේ ඇවිල්ලා විකාර කියවන්න එපා අර දැන් නෙළුම් කුමාරි කෙලෙක් කෙනෙක් ඇවිල්ලා ඔයා හරි අසෝබනයි කියලා දැම්ම මට ඇයි දන්නා එහෙම කරේ මගේ හිත රිදුනා නෙළුම් කුමාරි කමක් නැහැ අපිට සතුටක් දැනෙනකොට අපේ මොලේ ප්‍රධාන රසායනික ද්‍රව්‍ය හතරක් නිකුත් කරනවා සතුටක් දැනෙනකොට අපි මේවට කියනවා ඩෝස් කියලා ඩෝස් ඩොක්ටර් දෙන ඩෝස් එකද DOSE කියලා ඩෝ කියලා කියන්නේ එහෙම නැත්නම් ඩෝස් කියලා කියන්නේ D අකුරෙන් ඩොපමයින් යම් ඉලක්කයක් ජයගත්තාම දැනෙන සතුට රයිට් මේ ඒ දැනෙන සතුටට අපේ මොළයෙන් එන රසායනික ද්‍රව්‍ය තමයි ඩොපමයින් කියලා කියන්නේ ඊළඟට තියෙනවා ඔක්සිටොක්සින් ආදරය සහ විශ්වාසය නිසා දැනෙන සතුටට මේ හෝමෝන් එක එහෙම නැත්නම් මේ රසායනික ද්‍රව්‍ය අපේ මොළයෙන් ද්‍රව්‍ය වෙනවා ඊට පස්සේ තියෙනවා ස්ටෙරොටයින් සමාජය තුළ අපිට ලැබෙන පිළිගැනීම නිසා හිතට දැනෙන සතුට දැන් මේ TikTok live එකේ ඉන්නකොට මට දැනෙන සතුට තමයි මේ මගේ මොළෙන් ශ්‍රාවය වෙන්න මේ වෙලාවේ සෙරටොනින් හරිද එතකොට ඊළඟ එක කියා ගන්න ටිකක් අමාරුයි එන්ඩෝෆින් හරිද වේදනාව පාලනය කරමින් ලැබෙන සුවය යම්කිසි වේදනාවක් අපේ හිතට ආවහම අපි ඒක පාලනය කරගත්තාම අපි මොළෙන් ශ්‍රාවය වෙනවා රසායනික ද්‍රව්‍යයක් ඒකට කියනවා අපි එන්ඩෝෆින් කියලා හරිද මෙන්න මේ හතරෙන් තමයි අපේ සාමාන්‍යයෙන් මේ අපේ සතුට දැනනකොට අපේ සතුට දැනනකොට අපේ මොළයෙන් ශ්‍රාවය වෙන රසායනික ද්‍රව්‍ය හතර ඩොපමයින් ඔක්සිටොක්සින් සෙරොටයින් සහ එන්ඩෝෆින් කියන මේ හෝමෝන්ස් හතර හරිද හැබැයි මේවා ඔක්කොම එන්නේ බාහිර සාධක මත විතරමයි විද්‍යාඥයෝ කියන විදිහට ඉහළම මානසික සුවය තියෙන්නේ මේ රසායනිකයන්ගේ සමතුලිතතාවය මත හරිද නැතුව වෙන දෙයක් හින්දා නෙමෙයි. ඒ කියන්නේ බාහිර ලෝකයේ මොන ප්‍රශ්න තිබ්බත් මොළයේ ඇතුළේ තියෙන මේ රසායනික ක්‍රියාවලිය ස්ථාවරව පවත්වා ගැනීම තුළින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අපේ සතුට තියාගන්න. හරිද? තවදුරටත් වැඩි විස්තර පස්සේ කියන්නම්. දැන් අහගෙන හිටියට බොහොම ස්තුතියි. අපි යනවා TikTok live එක පැත්තට. අපි ඔක්කොම තියෙන තැන මෙතන. අනේකනේ දැන් මම කාලකින් TikTok live එක ආපු දැත්ත නිසා කට්ටිමාව හොයලා තිබ්බා. සන්තෝසයි. ඉතින් ඕගලන්ගේ දැන් අර මං කියපු ඩොපමයින් ඔය කියන මේ හෝමෝන්ස් ඔක්කොම දැන් ඇවිල්ලා ඇති මොළයෙන්. රයිට්. චතුර ඇතුළු ඩෙල්මෝ එකේ සෙට් එකට ඊළඟ සින්දුවට එකතු වෙන්න ඕනි කියලා කිව්වා. විශේෂයෙන්ම චතුරව එකතු කරගන්නවා. ඒ වගේම වෙරෝනිකා ඔයාව, ශාරක ප්‍රඩැන්ඩ් ඔයාව, WBR තින ජපානින්දල ඔයාව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම භාග්‍ය නුවරින්, ඒ වගේම සුපුරුදු විදිහට සාක්ෂි ඉන්නවා. ඒ වගේම කාෂි ඉන්නවා. බ්‍රිතාන්‍ය රාජ්‍ය රොටි කඩේ ඉඳලා ෂෙෆ් සම්පත් ඇවිල්ලා ඉන්නවා. බොහොම ස්තුතියි. ඒ වගේම තව කවුද ඉන්නේ? මට මං කිව්වා හායි හායි කියලා දාගරෙන් මට අමතකුනොත් එම තරහ වෙන්න එපා කියලා. සුරේෂ් ඉන්නවා. ඔයාවත් මතක් කරනවා. තව කවුද ටක් ගාලා මෙසේජ් කරන්න? හසංක කුමාරසිංහ. හසංක ගොඩ කාලෙකින්. හසංකවම අමතක කරලා තිබ්බ නේද? හසංක රයිට්. දවිත් ඔයාවත් එකතු කරගන්න. සෙව් කන්ග්‍රැජුලේෂන් ශ්‍රී ලංකන් ටීම් කියලා දානවා සෙව් මට. සෙව් රයිට්. වට්සප් බලන්න කියලා අපේ එකෝරිසෝඩ් දානවා. රයිට් මම බලන්න. දමිතත් ඉන්නවා. දමිත ඒ වගේ මංගලී ඔයාවත් ආදරෙන් මතක් කරනවා. පොඩ්ඩක් ඉන්න දෙයියෝ. ඒකමනේ හිමින් මේනක සඳරුවන් ආපු වෙලාව ඉඳලා මට බයිනෝ එයාගේ මැසේජ් කියවන්නේ නැහැ, කමෙන්ට් කියවන්නේ නැහැ. ඔහොම යන් හරි හොඳයි මෙහෙම මෙහෙම කියලා මේනක සඳරුවන් ඉන්නේ මොන්ඩ්‍රාගලින්. එයාව ගොඩාක් ආදරෙන් යුතු කරගන්න මට පේන මැසේජ් ටික මං කියවනවා. එන්නති මැසේජ් ඉදින් මට කියවන්න බෑනේ. මංගලී ඉන්නේ කුවේට් වලින්. ඒ වගේම මැනික ඇවිල්ලා ඉනෝ. හායි වාවත් එකතු කරගන්න. ඒ වගේම කවුද ෂෙරෝන් වාවත් මතක් කරනවා. ශාරක ප්‍රෑන්ඩු අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුව අහන්න. ජීවා ආදරේ යාෂි මස්තුති අමෝ තියලා ප්ලේ කරා සින්දු. හැබැයි අවස 4:23යි.

0: සැමලා පහු සහතරයි විනාඩි 30යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
2: Number 20. Number 10. Number 5. Number 1.
4: Saturday weekend එක happening කරගන්න.
5: එතම් බෙදාතොර ජනප්‍රිය සින්දු.
6: Oh god.
5: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
10: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
9: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
10: රිදෙනවා.
9: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The Welcome Show.

0: බදාමට ඔවෝ ඉන්නකොට අගයක් නැති වුණාට ගෑට පස්සේ තමයි අගේ තේරෙන්නේ හැමෝටම. හරියට නිකන් මම පහුගිය දවසේ වැඩට ආවේ නැතුව හැම වගේ. එන්නකොට බලිනෝ නැති වුණාම හොයනෝ. එහෙම තමයි හැටි නේද? වෙලාව කියන්නද දැන්? හරි. ඕකේ. හවස 4යි. වෙනාඩි 42යි.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
4: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
5: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
0: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
6: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
0: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
7: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
0: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
5: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
8: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
0: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
10: The welcome show.
6: අනුග්‍රහය.
12: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: හා හිනා හිනා හිනා ඒකට මම අපිත් කියන්නේ පොඩ්ඩක් හිනා වෙන්න ඔය මුණෙල්ලගෙන ඉන්න නැතුව දැන් මොනවද වෙලාව කීයද කියලා හවස 5යි දැන්
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

පහය විනාඩි දෙකයි. කොහෙද යන්නේ පොඩකින්? අහන්නකෝ ඉතින්. අහන්නකෝ අයියේ. අනේ බොරු හුරතල්ලන් එපා නංගි හොඳේ. වැඩ හොඳයි හුරතල් එපා. බොරු හුරතල් දාන්න එපා කැතයි ඒක. සෙට් වෙන්නේ නැහැ එච්චර. රයිට්. දැන් අපි කතා කර කර ඉන්නේ විද්‍යාත්මකව බැලුවම මිනිස්සුන්ට ලබන්න පුළුවන් ස්ථාවරම සහ ඉහළම මානසික සුවය මොකක්ද කියන එක ගැන. ඉතින් අපි කතා කරා නේද? අපේ හිතට මේ කියන්නේ අපේ මොළයට සන්තෝෂයක් දැනනකොට අපේ මොළෙන් ප්‍රධාන වශයෙන් එන රසායනික ද්‍රව්‍ය හතරක් ගැන. හැබැයි මේවා ඔක්කොම ඉතින් අර මම කිව්වා වගේ බාහිර සාධක මත තමයි සිද්ධ වෙන්නේ. විද්‍යාඥයෝ කියලා විදිහට ඉහළ මානසික සුවයේ තියෙන මේ රසායනිකයන්ගේ සමතුලිතභාවය මත, හරිද, මේ සමතුලිතභාවය තියාගන්න බාහිර ලෝකයේ මොන හරි ප්‍රශ්න තිබ්බත් මොළයේ ඇතුළේ තියෙන මේ රසායනික ක්‍රියාවලිය ස්ථාවරව පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? අනිත් එක වා දන්නවද, විද්‍යාත්මකව පුද්ගලයෙකුට ලැබෙන ඉහළම මානසික සුවයක් විදිහට අර ෆ්ලෝ ස්ටේට් එක, එහෙම නැත්නම් කාලය අමතක වෙන මොහොත කියලා එකක් අපේ මොළේ ඇතුළේ සිද්ධ වෙනවා. හරිද? අර ගලා යාමේ අවස්ථාව කියලා කියන්නේ විද්‍යාත්මකව. හරිද? මේක හඳුන්වන්න පුළුවන්. ඔයා යම් වැඩක නිරත වෙලා ඉන්නකොට ඒ වැඩේට කොච්චර උනන්දු වෙනවද කියන එක නම් ඔයා උනන්දු වෙනවද කියන එක මත. හරිද? එතකොට ඔයාට අපට ලෝකේ අමතක වෙනවා. බඩගින්න දැනෙන්නේ නැහැ. වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හරියට මම මේ ලයිව් එක කරනවා වගේ. මට ඇත්තටම බඩගිනි දැනෙන්නෙම නැහැ මේ වෙලාවට. පොඩ්ඩක්වත් හිතට කියන්නේ මට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. පැය දෙකක් කියන්නේ අයියෝ මේ පැත බලන්න මේ පැත බලනකොට වෙලාව ගිහලා ඉවරයි. අන්න ඉතින් බලන්න. ඒ කියන්නේ මගේ ෆ්ලෝ ස්ටේට් එක. එහෙම නැත්නම් ගලා යාමේ අවස්ථාව උඩමෙන් තියෙනවා මේ වෙලාවදී. කියන්නේ හරි සන්තෝෂෙන් මම ඉන්නේ. කියන්නේ මේ මොහොතේදී මම සන්තෝෂෙන් ඉන්නවා කියන එක තමයි එකෙන් ඔප්පු වෙන්නේ. හරිද? ඉතින් ඒත් එක්කම තව මතක් කරන්න දෙයක් තියෙනවා. මේ මනෝවිද්‍යාඥයෝ කියන විදිහට නිර්මාණශීලී වැඩක නිරත වෙලා ඉන්නකොට මොළයේ ඇතිවෙන මේ తত্ত্বය. ඒ කියන්නේ දැන් මේ මම මේ කරන ජොබ් එක හිතන්නකෝ. දැන් ඔයා සමහරට වඩත් ඔය වගේ දෙයක් ඇති. හරිද? සාමාන්‍යයෙන් අපි ආර විවිධ මත්ද්‍රව්‍ය සහ වතුර පාවිච්චි කරලා අපි හොයන සතුට තියෙනවානේ. හරි සමහර අය එහෙම සතුටක් හොයනවානේ. එතකොට වා දන්නවද මේ වගේ අවස්ථාවකදී ඒ වගේ සතුට ඒකෙන් ලැබෙන සතුටට වඩා දහස් ගුණයක් ප්‍රබලයි කියලා කියනවා මේ වගේ අවස්ථාවකදී. කියන්නේ අපි ආර ෆ්ලෝ ස්ටේට් එක ගලා යෑමේ අවස්ථාව කියන එක. එහෙම නැත්නම් අපිට බඩගින්න දැනෙන්නේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කැමැත්තෙන් යමක් කරනකොට දැනෙන සතුට අර වගේ දහස් ගුණයකට වඩා වැඩි කියලා කියනවා. හරිද? අතීතයේ මිනිස්සු හිතුවේ අපේ මොළේ වෙනස් කරන්න බෑ කියලා. හැබැයි නූතන විද්‍යාව කියලා කියන්නේ අපිට පුළුවන් අපේ මොළේ සතුට දැනෙන මධ්‍යස්ථානය වර්ධනය කරගන්න. මොළේ කියන්නේ අපිට අර අතීතයේ අපි හිතුවට මොළේ වෙනස් කරන්න බෑ කියලා. ඇත්තට මොළේ වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මොළේ සතුට දැනෙන මධ්‍යස්ථානය වෙනස් කරගන්න. ලෝකෙන්න සතුටින්ම ඉන්න මනුස්සයා කවුද කියන එක මේ වෙනකොට හොයාගෙන තියෙනවා විද්‍යාඥයෝ. විද්‍යාත්මකව ඔප්පු කරලා ඉන්නේ මැතිව් රිචඩ් කියන බෞද්ධ භික්ෂුව. හරිද? විද්‍යාඥයන් ඔහුගේ මොළය පරීක්ෂා කරද්දී දැකපු දෙයක් තමයි එයාගේ මොළයේ ධනාත්මක හැඟීම් ඇති කරවන්නේ අපේ වම් පැත්තේ. එතකොට ඒක සාමාන්‍ය මනුස්සයෙකුට වඩා ගොඩක් ක්‍රියාකාරී කියලා. ඒකට හේතුව වසර ගණනාවක් තිස්සේ ඒ භික්ෂුන් වහන්සේ පුරුදු කරපු භාවනා ක්‍රම නිසා. හරිද? ඉතින් මේ අපිට පුළුවන් ඒ தත්තටපත් වෙන්න. හරිද? මේ විද්‍යාවේ මේකට කියන්නේ මේ දිග වචනයක් තියෙනවා මට කියව ගන්න. යුඩයිමොනික් වෙල්බීනින් කියලා. හරිද? ඒකට කියන්නේ මේක මේ හෙඩොනික් වලට වඩා, එහෙම නැත්නම් ඉන්ද්‍රියන් පිනවීමට වඩා හරිම වෙනස් දෙයක්ලු. ඒ කියන්නේ හෙඩොනික් කියලා කියන්නේ හෙඩොනික් සතුට කියලා කියන්නේ රස කෑමක් කන එක, ෆිල්ම් එකක් බලන එක, ඔන්න ඒ වගේ දේවල් නෙවෙයි ඉක්මනින් ඉවර වෙනවා. හැබැයි යුඩමනික් කියලා කියන්නේ යුඩමනික් සතුට කියලා කියන්නේ යුඩමනික් සතුට කියලා කියන්නේ ජීවිතේට අරමුණක් තියෙන, අනිත් අයට උදව් කරන එක, තමන්ගේ අදුලාන්තේ තේරුම් ගන්න එක. අන්න ඒක හරි ස්ථීරයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට මොලේ දිනු කරපු සහ මේ වෙනකොට ලෝකේ සන්තෝෂයෙන්ම ජීවත් වෙන භික්ෂුන් වහන්සේ තමයි මැතිව් රිචඩ් කියලා කියන්නේ. ලෝකේ හොයාගෙන තියෙන විදිහට විද්‍යාඥයෝ දීර්ඝකාලීන පරිශ්‍රමණයක් ඔප්පලා තියෙනවා. තමන්ගේ ජීවිතේට වඩා ලොකු අරමුණක් වෙනුවෙන් කැප වෙන්න පුළුවන් මිනිස්සු ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා ශක්තිමත් කියලා. ඔවුන්ට ලැබෙන මානසික සුවය තමන් අර විද්‍යාවට අනුව ඉහළම මට්ටමින් පවතින කියලා තියෙනවා. ඒ නිසා ඉතින් පුළුවන් තරම් මේ ඒ වගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න උත්සාහ කරොත් හොඳයි. ඉතින් වෙන වැඩ නැහැ නේද අපිට ඕක කරගෙන. ඇත්තටම අපිට මේ සුවය ළඟා කරගන්න පුළුවන්ද? කොහොමද? පුළුවන්. මම ඔයාලට කියන්නම්. හැබැයි තව ටිකකින් අහගෙන ඉන්න මම හවස 6 වෙනකම්. අපි යනවා TikTok live එක පැත්තට. TikTok live එකේ කට්ටිය මේ වෙලාවේ මට බයිනවද මන් දන්නේ නැහැ. මොනවා කියලාද කියලා මම ඒ පැත්තවත් බැලුවේ නැහැ.
අම්මෝ ලෝක තියෙන ලොකුම බොරුව කියලා කියනවා. එහෙමද? මම නම් දන්නේ නැහැ. මට අනුව නම් ඒක එහෙම නැත. බණ්ඩාරක මදුෂ් ෆැෂන් ෂූ එකේ අපි ඔයාලව අහන් ඉන්නවා. කසුන් අයියා, ඉරේෂ් අක්කා, සංජු අක්කා, කල්යاني නැන්ද, මනුෂි නංගි, චතු නංගි, ලක්මාලි නැන්ද, රමණී නැන්ද, මයුරි, උෂානි, වසන්ත, රාණි මේ කට්ටියව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. හැබැයි ඒ ඔබ කෙනාගේ නම්බර් එක දාලා, කියන්නේ මැසේජ් එක නම්බර් එක නම් තියෙනවා, නම්බර් එක නතුව මැසේජ් දෙන්නේ නැහැ. නම දාලා නැහැ. සුබ සැන්දෑවක් වේවා ආශි, අපිටත් ලස්සන සින්තුවක් දෙන්න කියලා අනුර මැක්ස් කියනවා. සම වෙන්න. ඒ වගේම ජගත් වෙලා තියෙන කවිය කියන්නත් ඕනි. මෙන්න මෙහෙම කියනවා ජගත් අද මට කවියෙන්. මල් පිපුණා සුවඳ දිදී පරවෙන බව දන්නේ, පර නොවෙනා සුවඳ මලක් පිපිලා අද ඉන්නේ. රසික ලොවේ සඳ දෙවුදුව ආශි කියලා දන්නේ, මුළු ලෝකෙම එළිය කරන ඒ මල මේ ඉන්නේ. ඕහෝ, thank you. එහෙනම් අපි යනවා මේ පැය පළවෙනි සින්දු අහන්න. තබලා වහවස 5 වෙනාඩි.

0: ගත්ත වෙලා හවස පහය විනාඩි දාසයයි.
1: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The Welcome Show.
6: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

අපි දන්නවා මේ වේදිකාව සාගරය තරම් විශාලයි කියලා. කරන්න දෙයක් නෑ ඉතින්. අපි රඟන්න සිද්ධ වෙනවා. රයිට්. අනේ ඉතින් ඇත්තට අර හැමදාම සන්තෝෂයෙන් ඉන්න අපි කතා කරානේ මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්නේ කවුද කියලා. මැතිව් රිචඩ් කියන භික්ෂුන් වහන්සේ තමයි ගොඩක්ම සන්තෝෂයෙන් ජීවත් වෙනවා කියලා මේ වෙනකොට විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ. අඩුම තරමේ මැතිව් රිචඩ් භික්ෂුන් වහන්සේ තරමටම නෙමෙයි, නිකන් ටිකක් හරි සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා කට්ටිය මගෙන් අහන. ඕ පුළුවන්, වඩත් පුළුවන්. අද ඉඳන්ම මේ ඉහළම මානසික සුවය අත්විඳින මේ පුංචි පීරවල් ටික අනුගමනය කරලා බලන්න කරන්න පුළුවන් කියලා. මයින්ඩ්ෆුල්නස්, සිහියෙන් සිටීම හරි වැදගත්. හිතට මතක තියාගන්න මයින්ඩ්ෆුල්නස් කියන එක. හරිද? ඔයා කරන හැම වැඩක්ම සිහියෙන් කරන්න. දැන් මේ මම කරන්නේ, මම ඉතාම සිහියෙන් මේ වැඩේ කරන්නේ. හරිද? අතීතයේ පසුතැවීම් හරි, එහෙම නැත්නම් අනාගතය ගැන තියෙන බය අතහැරලා වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න. ඒකට තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. හරිද? ඔයා කරන හැම වැඩක්ම සිහියෙන් කරන එක. අතීතයේ වෙච්ච දේවල් ඒව ගැන පසුතැවුණා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. හරිද? අනාගතයට බය වුණා කියලා අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න. එතකොට හරි සතුටුයි. දෙවැනි එක කෘතඥතාවය, gratitude. එහෙම නැත්නම් දවස අවසානයේ ඔයාට ලැබුණු හොඳම දේවල් තුනක් ලියන්න පුරුදු වෙන. අද දවසේ ගෙවලා ඉවරුනහම ඔයාට මොනවද ලැබිච්ච හොඳම දේවල් තුන කියලා ලියන්න. මේකෙන් මොලේ සෙරටොනින් මට්ටම වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ digital detox කියන්නේ එහෙම නැත්නම් දවසකට පැයක්වත් සබහදාමත් එක්ක ඉන්න. හරිද? දවසකට පැයක්, අඩුම තරම පැයක් සබහදාමත් එක්ක ජීවත් වෙන උත්සාහ කරන්න. helping others. අනිත් එක තව කෙනෙක්ට මූණට හිනාවක් ගන්න උදව් කරන්න. ඒ කියන්නේ ලැබෙන අර helpers high එක තරම් සුවයක් තවත් නැහැ. දැන් මම හොඳම උදාහරණ. මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මම මෙතන හිනා වෙලා කතා කරනවා. හරිද? තව කෙනෙක්ගේ මූණට හිනාව සතුටක් ගේන්න. එහෙම නැත්නම් හිතට සැනසීමක් ගේන්න මට පුළුවන් උඩරිම try එක දාන. ඒක වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒක වෙන්නේ නැහැ. හැබැයි මම try කරනවා. අඩුතරම උත්සාහයක් හරි මම ගත්ත කියලා. හරි? මේ හිතට පොඩි සතුටක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔය වගේ පොඩ්ඩක් try කරලා බලන්න. විද්‍යාවට අනුව ඉහළම මානසික සුවය කියන්නේ සල්ලි කෝටි ගණන් තියෙන එකවත්, එහෙම නැත්නම් ලෝක ප්‍රසිද්ධ වෙන එකවත් නෙමෙයි. ඒක තමයි තමන්ගේ මනස තමන්ගේ පාලනය යටතේ තබා ගන්න එක. වර්තමාන මේ මොහොතේ අරමුණක් ඇතුව ජීවත් වෙන එක තමයි වැදගත්ම දේ. මේ මොහොතේ අරමුණක් ඇතුව ජීවත් වෙන. වර්තමානයේ මේ මොහොතේ අරමුණක් ඇතුව ජීවත් වෙනවා නම් එතකොට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. හරි. දැන් මොනවාදෝ කියලා බලිනවා. මොනවාදෝ කියලා කට්ටිය බයිනවා, බයින අය ඉන්නවා. කවක් නෑ වණ ඕන තරම් කියන්නේ. කියන්නේ කමෙන්ට් එකක් දාලා අපිට බයින්න තරමට හරි කෙනෙක් පෙළඹෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනිනේ. ඒ නිසා එක එක්කෙනාගේ මානසික මට්ටම් පෙන්නනවා. ඉතින් මෙතනට ඇවිල්ලා කමක් නෑ, සන්තෝසයි ඉතින්. අධ්‍යාපනයක් තියෙන මිනිස්සු මේවා හැසිරෙන එක ගැන ඉතින් අමුතු වෙන දෙයක් නෑ. මේක සෝෂල් මීඩියානේ. රයිට්. එහෙමනම් මේ පැයේ හොඳ සින්දුවක් අහන්න හදන්නේ. රයිට්. රයිට්. ඕකේ. මෙන්න සින්දුව. හවස 5:24.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812 පෙරලිකාර සඳුදා
1: සතියේ
0: දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

0: Gidelim adamım. Aşikka.
1: Develava havası paha evinarını please hatay. Right up a TikTok live ege patta teyano Sharak Fernando. Adalin eka tukala gattna wa gayeli lakchika oya avak. Tava kavu da inne hai gira daanne koma hai gira daanne mic off karata passe kiyeno api kiyuwe ne api o kiyuwe ne api o kiyuwe ne ekda saash hu kiyera. Right ane amme kavu da me uda inne anna ehema anoma hi darling Anuruddha Rajapaksha oya avak tu karagannawa adalin kashawa ekda karagannawa. කවුද තව ඉන්නේ? හින්දි දිලු දුලි දුලි දුලි දුලි දුලි නේ දුලි දුලි ඇවිල්ලා මාර ප්‍රශ්න ටිකක් ඇහුවා මගේ. මම ඒකට ඉතින් උත්තර දුන්නා යාට හිනාත් යනවා කියලා. ඕ අනේ කොරිස ටබෝරේ ඔයාව එකතු කරගන්නවා නේ. හරි අනේ වෙරෝනිකා ඔයාව ආදරෙන් මතක් කරනවා. භාග්‍ය ආදරේ වාව. එතකොට අපි යන්න හදන්නේ 90s හිට් එකක් අහන්න. හොඳ බොලිවුඩ් හිට් එකක් අහන්න හදන්නේ. ඕකේ. පොඩ පොෂ් විදිහට කියන්න. අපි 90s බොලිවුඩ් හිට් එකක් තමයි අහන්න ලැස්ති වෙන්නේ. රයිට් ඕකේ. ලක්ෂ්මන් මේ වෙලාවෙ ඉන්නවා මඩපාතේ ඉඳලා. ලක්ෂ්මන් මඩපාතින් ගොඩක් ආදරෙන් එකතු කරගානවා. තමාරා නිසානි, චේතනා තේජ, ආවර් පුංචි පුතා, භාග්‍ය ආවිෂ්ක සමග සේරුවාවිල කේඩි සමරසිංහ තමයි මට මේ මැසේජ් එක එවලා තියන්නේ. මම මේ මැසේජ් එකේ ඉන්න සියලු දෙනාම එකතු කරගානවා. ඒ වගේම රශ්මිකා ඉන්නවා හොරණින් ඔයාවත් ආදරෙන් එකතු කරගානවා. අර එතකොට ආයිෂ් චෙක් යෝ ඉන්බොක්ස් ඕකේ තරින්දු තිසර අනිවාර්යෙන් මම බලන්නම්. Thank you so much අපි යනවා 90s හිට් එකක් අහන්න. බොරුවට රඟන්න එපා. සින්දුව ප්ලේ කරලා මයික් එක ඔෆ් කරන්න ප්ලීස්. අවස 5 වෙනි 39යි.

0: ද වෙලාව හවස පහයි විනාඩි 44යි.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දහවල් දෙකට
9: සින්දු කපේ with Nimesha The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
10: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකම්බදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
11: මෙලාවට ලක්ෂ 3ක් 4ක් උනේ.
10: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. මේක හම් වලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
11: රිදෙනවා.
10: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
2: The Welcome Show.

ඇයිම ඉතින් අපිටත් කියන තින් ඔච්චර තමයි ඉතින් එපානම් එපා අපිට එපා එකක් කියන්න ඉතින් ඕනිද එපාදික හරියට කියන්න ඕනේ එහෙනම් ගිහින් එන්න හෙට හම්බෙනවා අපි හවස හතරට එහෙනම් සුබ රාත්‍රියක් වෙනකල් ප්‍රාර්ථනා කරන හැමෝටම අහගෙන හිටපු ඔයාලට TikTok live එකේ හිටපු හැමදෙයක්ම ගොඩක් ආදරෙයි ආශි

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා
2: අයිවත් මම එරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසත දිනුමක් ලැබුණා අද මං ඒ දිනුම ගන්න ආවා සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ලැබෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: ්‍රපිට වාර්තා තමන කෝටි අටේ එල්ව තනට තහනය ලොතුරයිය රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: දශක පහත් පුරා පිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටීන සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
4: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි.
4: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකම්බදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
7: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ. ඔව්.
2: Tamange තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනව වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
7: රිදෙනවා.
2: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu patan ganna satiya dawas pahema ude hatata the welcome show
1: anugrahaya
4: wartha pita wartha kabani koti ate nlv tanade tahane loturaiye rupiyal koti 1398 ikma u davanta supiritya galaba dimin rate sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tana nidahane biladi gena obat kotipatiye kuwan
5: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: 89.1 89.3 Supreme Radio

0: 93 Supreme Radio
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපద్రව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: ග්‍රහය
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මනුෂ්‍ය හදවත්වල කොයි තරන්නම් හැඟීම් ගොඩක් හැංගිලා තියෙනවද? කීයෙන් කී දෙනාද ඒ හැඟීම් එළියට පෙන්නන්නේ? මේ ලෝකේ බහුතරයක් මිනිස්සු කරන්නේ තමන්ගේ හදවතේ තියෙන ඒ ලස්සන හැඟීම් හංගගෙන ඉන්න එක. එයාලා බයයි තමන්ගේ ජීවිතයේ ඒ ලස්සන හැඟීම් එළියට පෙන්නන්න. පෙන්නොත් තමන්ගේ ජීවිතයට මොකක් හරි දෙයකින් බලපෑමක් සිද්ධ වෙයි කියලා එයාලා පයින් ඉන්නේ. තමන්ගේ ජීවිතේ මොන හැඟීම තිබුණත්, මොන විදිහට ඒවා විඳින්න උත්සාහ කරත්, අපි කොහේ හරි තැනක ඒ වෙනුවෙන් ඉඩක් තබන්න උත්සාහ කරන්න ඕනේ. මේ ගුවන් කාලයේදී අදත් සූදානම්. ඔයාගේ හදවතේ තියෙන ඒ ලස්සන හැඟීම් වලට මේ අවකාශයේ ඉඩක් හදලා දෙන්න. අදත් පටන් ගන්න ලෑස්ති වෙන්නේ මේ විදිහට ආදරය ගැන ආදරෙන් කතා කරන්න. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් සුන්දර හොරා තුනක් මේ රාත්‍රියේ ආදරෙන් ගත කරන්න එන්න මේ පැත්තට. මේ ඩ්‍රීම් නයිට්.
1: කෙනෙක් කියනවා නම් හසිතා, මට මගේ හදවතට දැන් ආදරයක් දැනෙන්නේ නැහැ. මට ආදරය කරන්න තේරෙන්නේ නැහැ. ඇත්තට මම ආදරය කරන්න දන්න කෙනෙක් නෙවෙයි කියලා කියනවා නම් මම කියනවා ඇත්තට මේක සම්පූර්ණ වැරදි කතාවක් කියලා. මොකද අපි හැමෝටම හරි ලස්සන හැඟීම් දැනීම් තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ අපි දන්නේ නැහැ අපේ හැඟීම හරි විදිහට තව කෙනෙක්ට ප්‍රකාශ කරන්න. මෙන්න මෙතන තමයි ආදරේ වුණත් සමහර විට අපිට නැති වෙන්න තියෙන ලොකුම හේතුව. ආදරේ කියන්නේ කතා කරන්න මොන මාතෘකාවක්. එහෙමනම් ඒ මාතෘකාවට ඔන්න අදත් පැය තුනක්ම අපිට වෙන් වෙලා තියෙනවා. දිගට මහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
7: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
6: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
7: රිදෙනවා.
6: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්
5: Travel with Supreme
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
0: Supreme Radio.

0: හීන ගැන කතා කරනකොට හසිත අපිට මතක් වෙන හොඳ කෙනෙක් ඉන්නවා.
1: අනිවාර්යෙන්ම අපිට නිධානයක් වගේ දෙයක් තිබ්බොත් දැන් ඔයා කියන්නේ නිධානයක් ගැන නේද?
0: අපිට නිධානත් මතක් වෙනවා. මේ ඔක්කොම අතරේ අපිට මතක් වෙන එකම කෙනා තමයි හසිත ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඇත්තටම ලොකු නිධානයක්. ඉතින් මෙන්න මේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අපිට දෙන නිධානය ගැන තමයි මේ විදිහට කියන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි ඔයා කිව්ව විදිහටම දන්න නිධානය ලොතරැයි ගැන. ඉතින් ධන නිධාන ලොතරැයි පත ගැන කතා කරනකොට විශේෂ දේවල් ටිකක් තියෙනවා හසිත කතා කරන්න. අපේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය අපේ ජීවිතයේ සිහින දිනවන බවට ඔන්න සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වෙනකොටත් අපිව ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියනද මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයිය තුළින් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා.
1: දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සති දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි පත් අලවිය තුළින් ඍජුවම ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන සුවිශේෂී කාරණාව නිරන්තරයෙන්ම අපි මතක් කරනවා. ඉතින් තවත් බල ඉන්න එපා. දකින දකින තැනින් බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔයාටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමක් සුපුරුත්යාගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා ආයෙත් මතක් කරන ගමන් කියන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. 89.1 89.3

0: ප්‍රශ්නය අහන්නකෝ හසිතා. ආදරයේදී අපි අපේක්ෂා කරන්නේවා. විනාඩියකට වචන 1000ක් කතා කරත් හැම මිලි තප්පරයකටම අවධානය දෙන හොඳ සවන් දෙන්නෙක්. ඇත්තටම ආදරය කියන්නේ අපි කතා කරන වචනවලට විතරක් නෙවෙයි, අපේ හැම දෙයකටම ආදරය දෙන එකට. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවල් වලට අපි වචනවලින් තමයි මේ ආදරය හොයන්නේ සහ ආදරේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අපි ආදරයේදී අපේක්ෂා කරන්නේ මේ දේ කියලායි මට හිතෙන්නේ.
1: ඇත්තෙන්ම ජීවිතේ කියලා ඉවරයක් කරගන්න බැරි කතා ගොඩාක් තියෙනවා. එහෙම කතා අපි හැම කෙනෙක්ටම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි ඒ ගැන අපිත් සමගම කතා කළත් වෙලාවකට තවත් කෙනෙක් හිටියානම් කියලා අපිට හිතෙනවා. ඒ ගැන කතා කරලා හිත නිදහස් කරගන්න. ජීවිතයට කවුරු ලඟුණත් වැඩක් නැහැ. අපිව හොඳින් අහන් ඉන්න බැරි සවන් දෙන්නෙක් නොවේ නම්. සවන් දෙන එකත් වෙලාවකට සැනසීමක්. සවන් දීම තුළින් අපිට ඒ ප්‍රශ්න විසඳගන්න උදව්වක් ලැබෙනවා නම් ඒක ඊටත් වඩා ලොකු සැනසීමක් කියලා මම හිතන්නේ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාලා දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Maki Hande Maki Rata
4: Look up on the way Maha Sangramaya
3: FIFA World Cup 2026 Taranga Vistara
5: 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැලකෙළිය අද දිනයේදී අතිශය උණුසුම් තරඟ කිහිපයක්ම මේ වන විට නිමාවට පත්ව තිබෙනවා. ඊයේ දිනේ වාර්තා වූ සමතත්වයේ තරඟමාලාවට තිත දමමින් අද පිටියේ වාර්තා වුණේ ප්‍රබල කණ්ඩායම් තම ආධිපත්‍ය තහවුරු කරගත් ජයග්‍රාහී ප්‍රතිඵල පෙළක්. පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ නිව්යෝක් නිව්ජර්සි ක්‍රීඩාංගණය වෙතට. අද අලුයම 12:30ට ඇරඹුණු පළමු මහා සටනෙන්ම සෙනගාලයට එරෙහිව අතිශය ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක නිරත වූ ප්‍රංශය ගෝල 3-1 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ප්‍රංශයේ රැස්කළ ගෝල 3-2ම රැස්කළේ කිලියන් මබාපේ විසින්. එමෙන්ම අලුයම 3:30ට බොස්ටන් ස්ටේඩියම් හිදී පැවැත්වුණු දෙවැනි තරඟයෙන් ඉරාක කණ්ඩායම අන්දමන්ද කරමින් නෝර්වේ කණ්ඩායම ගෝල 4-1 වැනි දැවැන්ත ලකුණු පුවරුවක් සමගින් තරඟයේ ජයග්‍රහණය කරනු ලැබුවා. අද උදැසන 6:30ට කැන්සස් සිටි ක්‍රීඩාංගණයෙන් වාර්තා වුණේ ලෝක පාපන්දු ලෝලීන් බොහෝ දිනක් බලාපොරොත්තුෙන් සිටි සුපිරි ජයග්‍රහණයක්. ලෝක පූජිත ක්‍රීඩක ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජෙන්ටිනාව ඇල්ජීරියානු ආරක්ෂකවලු සම්පූර්ණයෙන්ම බිඳදමමින් ගෝල 3-0 ලෙස තරඟයේ පූර්ණ ජයග්‍රහණය තමන් සතු කරගත්තා. ආජෙන්ටිනාව වෙනුවෙන් වාර්තා වූ ගෝල 3ම වාර්තා කළේ ලියොනල් මෙසි. අද දිනේ මෙසීගේ පාපන්දු ජීවිතයේ ඉතාම සුවිශේෂී සම්දිස්ථානයක් වන්නේ ලෝක කුසලාන ඉතිහාසය තුළ ලියොනල් මෙසි ලබාගත් පළමු ලෝක කුසලාන ගෝල ත්‍රිත්වය මෙය වීම හේතුවෙන්. එමෙන්ම අද උදෑසන 9:30ට සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ස්ටේඩියම් හිදී පැවැත්වුණු සිව්වෙනි මහා සටනෙන් ජෝර්දානයට එරෙහිව දක්ෂ ක්‍රීඩා විලාසයක් තියත් කළ ඔස්ට්‍රියාව ගෝල 3-1 ලෙස ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමට සමත් වුණා. මේ සුපිරි තරඟවලින් පසුව අද රාත්‍රියේදීත් ලෝක කුසලාන පිටිය තවත් උණුසුම් වීමට නියමිතයි. ඒ අනුව අද රාත්‍රී 10:30ට සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන පෘතුගාලය සහ කොංගෝ රාජ්‍ය හූස්ටන් ස්ටේඩියම් හිදී මුහුණට මුහුණලා සටන් කිරීමට සූදානම්. අද දිනේ ලැබෙන මේ සියලු ප්‍රතිඵලත් සමග ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන තවදුරටත් උඩු යටිකුරු කරමින් හෙට දිනේ, ඒ කියන්නේ ජූනි මාස 18 වැනි බ්‍රහස්පතින්දා දැවැන්ත මහා සටන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙට අලුයම 1:30ට එල්කාණ්ඩේ යටතේ එංගලන්තය සහ ක්‍රොයේෂියාව අතර මහා සටන ඩලස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව අලුයම 4:30ට එම කාණ්ඩයේම ගානාව සහ පැනමාව ටොරන්ටෝ ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමුවනවා. හෙට උදෑසන 7:30ට කේ කාණ්ඩෙන් උස්බෙකිස්තානය සහ කොලොම්බියාව මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී ගැටෙන අතර හෙට රාත්‍රී 9:30ට ඒ කාණ්ඩේ යටතේ චෙක් ජනරජයේ සහ දකුණු අප්‍රිකාව ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී මුහුණට මුහුණලා තරඟ වැදීමට නියමිතයි.
4: ආපන්දු ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
6: 89.1 89.3 Supreme Radio.

0: ලො ත්‍රයි ලොව රජ කිරුල කියපු ගමම්ම හසිත මතක් වෙන්නේ එකම එක කෙනෙක් විතරයි.
1: ඉතින් ඒක අපිට විතරක් පොදුකාරණක් නෙමේ, මේ හැම කෙනෙක්ටම පොදුකාරණාවක්. ඉතින් ලොතරයි ලොව රජ කිරුල කියපු ගමන් අපිට මතක් වෙන වෙන කවුරුත් නෙමේ, මහජන සම්පත ලොතරයිය.
0: ඔව්, දැන් මහජන සම්පත ලොතරැයිය මතක් වෙනකොටම හසිත තව ලොතරැයියක් අපිට මතක් වෙන්න ඕනේ.
1: ඒ මොකද්ද?
0: ඒ තමයි අද සම්පත ලොතරැයිය කියලා කියන්නේ. තින් ඔන්න මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකින් තෝරා ගන්නවා කියන කාරණාව සුප්‍රීම් රේඩියෝ අහන කෙනෙක් නම් එයා මේ වෙනකොටමත් දන්නවා හසිත. ඉතින් දැන් මතක් කරන ලෑස්ති වෙන්නේ අද සම්පත ලොතරැයියේ ත්‍යාග රටාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමේ රුපියල් 250,000ක මුදල් තෑගි දෙනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමේ රුපියල් 50,000ක මුදල් තෑගිත් දිනා ගන්න ඔන්න අද සම්පත ලොතරැයි හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා.
1: ඒ විතරක් නෙමෙයි, අවසාන අංක 3 ගැලපීමේ රුපියල් 4,000ක මුදලක් ඔයා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට වැඩි වැඩියෙන් තෑගි දිනන්න ඔන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට අද සම්පත ලොතරැයි පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ඔයාගේ හිින හැබෑ කරගන්න පුළුවන් ජීවිතයේ සිහිරයට වාසනාව ආශිර්වාදේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා හිටියොත්. සුප්‍රීම් රේඩියෝ.

0: సుప్రీం రేడియో మేక సూపీరియర్.
1: గొడవండి, టికెట్ కన్నా కట్టి గొడవండి, బస్ ఎక్కడ హదండి
2: మళ్ళీ కరోనా గల టికెట్ కట్టండి ప్లీజ్. మే అప్పుడు నా సెకండ్ వెళ్ళ బ ఒక కన్న టికెట్ కట్ట పోషి దియర అయ్యా అప్పుడు టికెట్ దెక చ్వాలెట
3: పీటరట ఉదవియ మయ హితే అనే మలే అప్పుడు కహట గస్ దిగిలేట దేంటకు
2: అయ్యా మే సింధియమ దానవన చుట్టక అప్పుడు గెలపెన దాన హరిద
1: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu patan ganna satiya dawas pahema udeha tata.
6: The welcome show.
2: අනුග්‍රහය.
7: එන්න

0: ඉංජිනේරුව කෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

අසුනවය දශමකෙන් අසුනවය දශමතුනෙන් වැම ආගෙන ඉන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ප්‍රීම් නයිට්. මේ රාත්‍රිය අපි හරි ආදරෙන් ගත කරන්නේ. සතිය දවස් පහේම අපිට මේ ලැබිලා තියෙන කාලය හරිම ආදරණීයයි. ඔයාගේ හදවතටත් ඒ ආදරණීය බව ඒ විදිහටම දැනෙනවා කියලා අපි හොඳාකාරව දන්නවා. ඒ නිසායි ඔයා වුණත් හැම දවසකම මේ රාත්‍රිය අපිත් එක්ක ගත කරන්න මේ සංඛ්‍යාත ඔස්සේ එකතු වෙන්නේ. ඉතින් ආදර

0: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ගොඩාක් වෙලාවට හසිත අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ ජීවිතයේ ලස්සන වෙන්න ඕනේ කියන දේනේ. එතනදී ඇත්තටම අපි ආතරය ඇතුළෙත් මෙන්න මේ ප්‍රාර්ථනාව විතරමයි හසිත කරන්නේ. ආතරෙත් අපේ ජීවිතය ඇතුළේ තියෙන දෙයක්. එතකොට අපේ ආතරෙත් ලස්සන වෙන්න ඕනේ කියන දේ විතරමයි අපි හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන්නේ. මේ විදිහට ආතරේ ලස්සන වෙන්න නම් අපි හැමෝගෙම ජීවිතවලට එන්න ඕනේ ජීවිතේ හැටි කරන කෙනෙක් නෙවෙයි හසිත. තිබුණටත් වඩා වැටියෙන් අපිව තව තවත් හැඩ කරන කෙනෙක් කියලයි මට දැනෙන විදිහට මට හිතෙන්නේ.
1: තමන්ගේ ජීවිතය ලං කරගන්න එකට වඩා ඇත්තටම එයාලා හිතන්නේ අපේ ලස්සන කරන්න පුළුවන් ජීවිතයක් උදා කරගන්න කෙනෙක් ජීවිතේට ලැබෙනවා නම් කියලා. සැබෑ ආදරය කරන අය හිතුවම තමන් ආදරය කරන කෙනාගේ ජීවිතය ලස්සන කරන්න, තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නවට වඩා ඒ තුළින් තමන්ගේ ජීවිතය ලස්සනට පවත්වාගෙන යන තමයි එයාලා අදිෂ්ඨාන කරගන්නේ. ජීවිතේ ලස්සනට කරගෙන යන්න හිතාගෙන ජීවිතයට එන සමහර අය අපේ මුළු ආත්මයටම වේදනාත්මක අත්දැකීම් මතක ඉතිරි කරලා යන්නම ගියා. මං හිතනවා අපි වහන් ඉන්න බොහොමයක් අයට මේ අත්දැකීම තියෙනවා කියලා. ජීවිතේ ලස්සනට ගත කරන්න, ජීවිතේ ලස්සන කරගන්න, ලස්සනට ආදරය කරන්න පුළුවන් ඒ වගේ ආදරණීය කෙනෙක්ව හොයාගන්න, ඔයා ඒ වෙනුවෙන් උත්සාහ කරන්න.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
0: with Ashi.
6: The welcome show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ප්‍රකට බිලියනපතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
7: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
3: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
7: රිදෙනවා.
3: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The welcome show. 89.1 89.3 Supreme Radio
5: 89.1 89.3 Supreme Radio

0: වෙසක් මාසයක් ඉවර වෙලා අපි මේ ගත කරමින් ඉන්නේ පොසොන් මාසය. ඉතින් මේ පොසොන් මාසය එනකන් අපි ගොඩක් අය බලාගෙන ඉන්නවා. දැන් පොසොන් පොහොය නිමිත්තෙන් අපේ සුප්‍රීම් රේඩියෝ අපිත් විශේෂ වැඩ කටයුතු රාශියක් සිදු කරන ගමන් මේ දවස්වල ඉන්නේ. ඉතින් අම්මලාට තාත්තලාට තමයි මේ අපි මේ පණිවිඩය කියන්නේ. තමන්ගේ පුංචි පැටියට කියන්න පොසොන් පොහොය නිමිත්තෙන් එයාට හිතෙන දේ චිත්‍රයට නගන්න කියලා. අම්මට තාත්තට උදව් කරන්නත් පුළුවන් තමන්ගේ පුංචි පැටියට මෙන්න මේ චිත්‍රය අඳින්න කියලා. ඒ චිත්‍රය ෆොටෝ එකක් ගහලා අපේ WhatsApp එකට එවන්න. අපි ඒ තෝරගන්න ජයග්‍රාහකින් කිහිප දෙනෙක්ට ඔන්න අනගි අවස්ථාවක් ලබා දෙන්න තමයි ලෑස්තියෙන් ඉන්නේ. මනිෂා කියයි ඒ අවස්ථාව මොකද්ද කියලා.
1: ඔව්, දැන් හසිත කියපු විදිහටම ලස්සනම ලස්සන චිත්‍ර ඇඳලා අපේ WhatsApp එකට එවන අපේ පුංචි පොඩිත්තන්ගෙන් මේ එවන චිත්‍ර අතරින් අපි කිහිප දෙනෙක්ව තෝරනවා හසිත. ඉතින් මේ තෝරපු චිත්‍රහිමි ජයග්‍රාහක පොඩිත්තෙක් නම් ඔයා ඔන්න මේ අහගෙන ඉන්න අපේ පොඩිත්තන්ට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. ඒ තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට සජීවීවම එකතු වෙලා තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක තමයි මේ පොසොන් මාසේ අපි පොඩිත්තන්ට ලබා දෙන ලොකුම ලොකු තෑග්ග.
0: ඉතින් මතක් කරන්නේ ඔයාගේ පුංචි පැටියට කියන චිත්‍රයක් අඳින්න කියලා. ඔන්න අම්මා තාත්තා විදිහට ඔයාට පුළුවන් 0718 893 893 කියන අපේ WhatsApp නම්බරයකට ඒ ලස්සන චිත්‍රය එවන්න. අපි ලෑස්ති ජයග්‍රාහකින් කීප දෙනෙක්ට පොඩ්ඩන්ගේ උදෑසන මේ මැදිරිය ඉඳලා කරන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි ගත කරමින් ඉන්නේ ඩ්‍රීම් නයිට් දෙවනි හොරාව. දෙකට මහගෙන ඉන්න 89.1 89.3.

0: අත්‍රාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: මිනිස්සුන්ගේ ජීවිත ඇතුළ ගොඩාක් හීන තියෙනවා හැබෑ කරගන්න බලාගෙනින්. ඉතින් ඒ හැබෑ කරගන්න හීන අතරේ අපිට ඒ හීන හැබෑ කරන්න පුළුවන් මේ මුදල් කියන දේවල් ලැබුණොත්. ඒ සමහර හීන තියෙනවා. ඉතින් මුදල්ම ලැබෙන්න ඕනේ ඒව හැබෑ කරගන්න. ඉතින් ඔයාලට නිදානයක් හම්බුනොත් කොහොමද නේද?
1: ඔව්, නිදානයක් හම්බුනා කියලා කියන්නේ ඔය හීන ඔක්කොම එකපාර හැබෑ කරගන්න අපිට පුළුවන්.
0: ඔන්න ඉතින් නීති අනුකූල නිදානයක් ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. මේ තමයි ධන නිදානය ලොතරැයි. ජීවිතයේ සිහිනේ යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්ද මැයි මාසේ 29 සිකුරාදා දිනයේදී කෝටි 12.4% වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ධන නිදානයේ ලොතරැයි පත තුළින් හැකියාවක් ලැබිලා තියෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා.
1: ඔව් හසිත, ඒ වගේම තමයි දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනම මතින ධන නිදාන ලොතරැයි අලෙවිය තුළින් ඍජුවම අපේ රටේ ඒකාබද්ධ අරමුතලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ ඒ හරහා අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. ඉතින් තවත් බල බලින් එපා, දකින දකින තැන බලන බලන තැන ධන නිදාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ ජුනි මාසයේදී ඔයත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපිරිත තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව හිමිකර ගන්න කියන දේ තොන් ආදරයෙන් මතක් කරනවා. හැමනම් ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔයත් පිළිදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියන දේ ආයෙත් තවත් මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
2: සුප්‍රීම් රේඩියෝ.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ට
9: The welcome show.
10: Anugrahaya.
11: Warthapita wartha kabuna koti 8 NLB tanade tahane lutrayen rupiyal koti 13.9 ikma u dawanta supiritaya galaba dimin rathe sambardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tanan nidahane biladigena obat kotipatiya kuwan
12: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
14: 89.1 89.3

0: ආදරය ප්‍රේමය හරේ ලස්සන වචන දෙකක් හසිතා. මේ ප්‍රේමේ අහිමිවීම නැතිවීම අපි ගොඩාක් වෙලාවට සතුටින් බාරගන්න සූදානම් නැහැ හසිතා. ඉතින් ඒ නිසාම සමහර අය හැරගිය ආදරයට දොස් පවරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඩ්‍රීම් නයිට් ඇතුළේ අපි නම් හැමදාම කතා කරන්නේ අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ කොහොම හරි අපිට ලැබෙනවා. හැබැයි අපිව දාලා යන්න කෙනෙක් උත්සාහ කරනවා නම් එයාව අපි ළඟ රඳවගන්නේ නැතුව යන්න දෙන්න කියන කාරණාව තමයි අපි දිගින් දිගටම ඩ්‍රීම් නයිට් ඇතුළේ මේ වෙනකන් කතා බහ කරේ. ඉතින් දන්නවද හසිත, බිඳී ගිය පසුවත් සෙත් පතන්නට හැකේ නම් ඇත්තටම ඒක තමයි සැබෑ ආදරය. ආදරය කියන්නේ හරිම පිවිතුරු දෙයක්. ආදරය ඇතුලේ තියෙන්නේ ආදරය විතරමයි.
1: බොහෝ අය අපි දැකලා තියෙනවා කාලාන්තරයක් තිස්සේ ආදරය කරත් වෙන්නුනාට පසුව සියලු වැරදි ඒ කෙනා පිටදාලා නිදොස් වෙන්න උත්සාහ කරන මොනතරම් කතා තියෙනවද ඒ තුල. වෙන්වීමකට හේතු තියෙන්න පුළුවන්. නමුත් හේතු තුලින් චරිතයක් පවා ඝාතනය කරන්න තැනට අපි වැටෙන්න හොඳ නැහැ. අපේ ජීවිතේ නොයෙකුත් බාධක, දුක්, කම්කටොළු මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්න පුළුවන්. ඒ වුණාට අපේ ජීවිතයේ ඒ තරහවල් අපි අපිට ආදරය කරපු, අපි ආදරය කරපු ඒ කෙනාගේ පිටින් යවන්න හොඳ නැහැ. ආදරය කියන්නේ හරි පිවිතුරු දෙයක්. බිඳී ගිය පසුත් සෙත් පතන්නට හැකි නම් ඇත්තෙන්ම ඒක තමයි සැබෑම ආදරය.

0: Supreme Radio Dream Night Night
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

Supreme Radio. Supreme Radio. Hace pile, volumen, vale.

0: දෙවැනි හෝරාව. අපි අද දවසේදී ආදරේ කනල්ල ගොඩාක් දේවල් කතා කරනවා. ඒ කතා කරන දේවල් ඇතුලේ ඇත්තටම අපි ජීවත් වෙනවා. කෙනෙක්ගේ ජීවිත කතාවක් තුළින් මේ ලෝකේ අපිව අහගෙන ඉන්න, අපේ ආදරය වෙනුවෙන් බලාපොරොත්තුෙන් ඉන්න අයට කොයිතරම් උපදෙස් ගොඩක් අපිට දෙන්න පුළුවන්ද? කෙනෙක්ගේ ජීවිතයක් ඇතුලේ ඇත්තටම දැනුම් ගබඩාවක්ම තියෙනවා. ඉතින් ඒ තුළින් තවත් කෙනෙක්ගේ හදවතක් සනසන්න, ඒ කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න අපිට හැකියාවක් තියෙනවා නම් ඇත්තටම ඩ්‍රීම් නයිට් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ කාරණාව. අපි තුන්වෙනි හෝරාව මේ විදිහට කතා කරමින් ඉන්නේ. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. හොට්ලයින් නම්බරයකට කතා කළා ඔන්න මානුවරින් නදී පවුලේ හැමෝම එකතු කරගන්න. මහත්තයා, ඒ වගේම ලොකු පුතා, චූටි පුතා, දුවවත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා තමයි ඔන්න නදී මේ විදිහට කෝල් එක ගත්තේ. ඒ වගේම යන්න හදන්නේ හලාවත පැත්තට. ඔන්න මේ විදිහට කෝල් එක ගත්තේ නිරෝෂා. ලස්සන ගීතයක් අහන්න මහත්තයා, ඒ වගේම පුතාලා දෙන්නවත් එකතු කරගන්න. හසිත ඔයාවත් මනීෂවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කර ගන්න හැම දෙනෙක්ම.
1: ඒත් එක්කම මම යනවා හසිත අපේ WhatsApp එක පැත්තට. මේ වෙලාවේ මේ පැත්තට WhatsApp මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කසුන් කියලා තියෙනවා අපිත් ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්න, අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම පැල්මඩුල්ලෙන් දැහැමි මේ පැත්තට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා, අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න, අපිත් නොවරදවාම සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් අනිවාර්යෙන්ම අහනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම සුජානි මේ පැත්තට මැසේජ් එකක් එවලා තිනවා, කහතුඩුවෙන් අපිවත් ආතරෙන් එකතු කරගෙන අපිත් ඔය දෙනව හරිම ආතරෙන් අහගෙන ඉන්නවා මේ වෙලාවෙ කියලා තමයි කියලා තියෙන්නේ. මේ කට්ටිය ඔක්කොමත් එකතු කරගෙන එහෙමනම් ඊළඟ සින්දුවට යන්න තමයි හසිත ලෑස්ති වෙන්නේ.
0: දෙකට මහගෙන ඉන්න 89.1 89.3.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
2: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදකට මේ වගේ ටිකට් එකක් ඇදලා මුදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්නවා ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැළපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්.
8: Travel with Supreme.
9: සතිය දවස් පහේම
10: The Welcome Show අහන්න.
11: 89.1 89.3 Supreme Radio.

0: ඕනම සම්බන්ධතාවයක් ඇතුළේ හසිත අපි හැම කෙනෙක්ටම අනිවාර්යෙන්ම දෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි ආදරය සහ ගෞරවය කියලා කියන්නේ. මේ දෙක අනිවාර්යෙන්ම සම්බන්ධතාවයක් ඇතුළේ තිබුණොත් අපිට පුළුවන් සම්බන්ධතා වෙනස් නොවි එක විදිහටම තියාගන්න. ටික කාලයක් යද්දී කෙනාගෙන් කෙනාට හිත රිදීම් සිද්ධ වීම, එතකොට හිත නොහඳකම් මේ කිසිම දෙයක් ඇති වෙන්නේ නැතුව අපිට පුළුවන්කම ලැබෙනවා හරි ලස්සන සම්බන්ධතාවයක් ඕනම සම්බන්ධතාවයක් ඇතුළේ ඉස්සරහට අරගෙන යන්න. එහෙම දැන් ඉතින් ආදරය එවැගේම ගෞරවය කියන දේ අපි හැමෝම සම්බන්ධතාවයකට දෙන්න ඕන වටිනා කරණා දෙකක්.
1: ගෞරවය ලබා දිය යුත්තේ ගෞරවය ලබන්න ඕනේ මිනිස්සුන්ට. ගෞරවය නොලැබිය යුතු මිනිස්සුයි කියලා එහෙම જાතියක් නැහැ. නොලැබිය යුතුයි කියලා විවේචනාත්මකව අපහාසයට උපහාසයට ලක් කරගන්න අයිතියකුත් නැහැ. අපිට තවත් කෙනෙක්ගේ ජීවිතයක් ගැන එහෙම තීරණය කරන්න අයිතියක් නැහැ. ගෞරවයක් ලබන්න පුළුවන් ජීවිතයක් හදාගන්න තමන්ම කටයුතු කරන්න ඕනේ. විතක මිනිස්සුන්ට ගෞරව කරන ඔබට පෙරලා ඔවුන්ගේ ගෞරවයත් අනිවාර්යෙන්ම හිමි වේවි.
0: අනිවාර්යෙන්ම.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: with ආශි.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema ude 7ta
6: The welcome show.
5: අනුග්‍රහය.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගිදර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

0: වෙල්කම් ෂෝ. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: ඇතින් ඇත රදිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
2: කොච්චර මිනිස්සුන් හදන්න හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
1: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
2: හැබැයි පයින් යන අපිට ආවම සමහරවිට සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙන්නේ.
1: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි ඒ කරගන්නේ.
2: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
1: ඒ විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
2: ඔක්කොම තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දවසේ අපි ගත කරපු වෙලාව ඔන්න හොරා තුනකුත් වෙලා. ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා. හෙටත් රාත්‍රී 7ට හමු වෙන බලාපොරොත්තුෙන්. ආදරය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. කතා කරලා ඉවරයක් කරන්න බැරි මාතෘකාවක් ඒ අකුරු 4ක වචනය ආදරය. වචනයක් විතරක් නෙවෙයි ආදරණීය හැඟීම් ගොඩක්. ඒ හැඟීම් එකින් එක අපි ලියා ගන්න උත්සාහ කරාට අපිට කවදාවත් ලියලා ඉවර කරන්න බැරි ලස්සන හැඟීම් ගොඩක්. ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්. ආදරය කියන්නේ විඳින්න ඕන දෙයක්. ආදරය කියන්නේ කරන්න ඕන දෙයක්. ජීවිතේට ලබන්න ඕනේ ආදරයක් වගේම ජීවිතේ කරන්න උත්සාහ කරන ආදර හැම එකක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසෙන් අපිට සමුගන්න වෙලාව ඇවිල්ලා.
1: මිනිස්සුන්ට හසිත තියන්න පුළුවන් හරි ලස්සන මායාකාරී දවස්. ඉතින් ඩ්‍රීම් නයිට් ආන හැම කෙනෙක්ගේම රාත්‍රී 7 ඉඳන් රාත්‍රී 10 වෙනකන් මේ පැය තුන මම විශ්වාස කරනවා මායාකාරී පැය තුනක් වෙන්න ඇති කියලා. මොකද ආදරය කියන්නේ හරි ලස්සන මායාවක්. මේ මායාව ඇතුලේ කතා කරන හැම දෙයක්ම අපිට හරි ලස්සනට පේන්න පටන් ගන්නවා. හරි ලස්සනට ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඩ්‍රීම් රයිට් කියන්නේ ඒ වගේ මායාවක් කතා කරන තැනක්. එහෙමනම් හෙටත් ආදරය ගැන ආදරෙන් කතා කරමු. ඉහිලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් එන්න. සුබ රාත්‍රියක්. මං මනිෂා.
0: මම හසිත.

சுனவே இத்துன் சுப்ரீம் ரேடியோ.

89.1 89.3 Supreme Radio.

89.3 Supreme Radio. Magi hande, magi rata.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio.

0: නවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ.

89.1 සුප්‍රීම් රේඩියෝ.

Asunavei Eka, Asunavei Tuna, Supreme Radio.

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබට සියලු රැකවරණය ලැබ

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

Supreme Radio. Supreme Radio.